0: Это Pocket Money.
1: පහයි විනාඩි 36යි වෙලාව වුණ අන්දවසේ පළවෙනි තරඟ කරව තමයි දැන් එකතු වෙලා ඉන්නේ චතුරි. Good morning චතුරි.
2: Good morning.
1: චතුරි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. ලෑස්තිනේ තරඟ කරන්න.
3: චතුරි, ඔයාට පුළුවන් අපේ ප්‍රශ්න හතරට හරියට උත්තර තෝරලා රුපියල් 5000ක් ඔන්න පොකට් මනේ දිනා ගන්න. ඔයා තමයි අද දවසේ අපේ පළවෙනි තරඟකාරිනිය. එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
1: චතුරි, වන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව අපි ශරීරයට ක්ෂණික ශක්තිය ලබා ගන්න ක්ෂණික ආහාර ගන්නවා. මේව හදාගන්න එච්චර වෙලාව යන්නේ නැහැ. හරි, අපේ ප්‍රශ්නේ මේ අතරින් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේලක් වන්නේ 1. ක්ෂණික නූඩ්ල්ස්, 2. බඩඉරිඟු.
2: බඩඉරිඟු.
3: චතුරිගෙන් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ අපිට හම්බුණා. අපි යමු එනම් දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවන ප්‍රශ්නේ හම්බෙන්නේ චතුරි ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ විස්මුණු කලාව අතීතයේ ඉඳන් පැවතගෙන දේශීය ජන කලාවක්. ශාන්තිකර්ම කොළම් නාට්‍යවලට විස්මුණු වැඩියෙන් භාවිතා කරා. අපේ ප්‍රශ්නේ විස්මුණු කලාවට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ සහ උඩුපිර නගර පිහිටා ඇත්තේ ලංකාවේ කුමන පළාතේද? 1. දකුණු පළාතේ, 2. බස්නාහිර පළාතේ.
2: දකුණු පළාතේ.
3: චතුරි, දෙවෙනි ප්‍රශ්නෙටත් ඔන්න හරි උත්තරේ වගේ අපිට හම්බුණා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. සතුන් වගේ බීජ ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ශරීරයේ ඇලීමෙන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට බීජ ප්‍රවාහනය කරනවා. අපේ ප්‍රශ්නේ මේ අතරින් සතුන් මගින් ව්‍යාප්ත වන බීජයක් වන්නේ 1. හොර, 2. එඬරු.
2: එඬරු.
3: තුන්වෙනි ප්‍රශ්නෙටත් ඔන්න ඔයා හරි උත්තරේ දුන්නා. ප්‍රශ්න තුනකට මේ වෙනකොට හරි උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනී අතේ තියෙනවා. දැන් ඔයාට පුළුවන් මේ 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හා.
1: හරි චතුරි, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ රටේ ස්වෛරීත්වය, නිදහස, සංස්කෘතිය අනන්‍යතාවයේ නිරූපණය කරනවා. ප්‍රශ්නේ, ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ පුන්කලසින් නිරූපණය වන්නේ 1. ශස්ත්‍රිකත්වය, 2. පරිපූර්ණ බව.
2: පරිපූර්ණ බව.
3: හරි උත්තරේ අපිට හම්බුණා. එතකොට ශස්ත්‍රීකත්වයේ නිරූපණය වෙන්නේ වී කරල් වලින්. දැන් ඔන්න ප්‍රශ්න හතරටම උත්තර දීලා චතුරි රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: චතුරි, අද ඉස්කෝලේ යනවද? රැස්ත වෙලා දින්නේ.
2: ඔව්.
1: හරි, එහෙනම් පරිස්සමෙන් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ. ජය වේවා.
2: හා, ජය වේවා.
3: චතුරි, ඒ විදිහට පොකට් මනි දිනාගද්දී අපි ආයමත් සරයක් ඔන්න නම්බර් එක මතක් කරනවා අපිට මෙසේජ් එකක් එවන්න ඕන විදිහ ගැන. ඉතින් මෙසේජ් එකක් එවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.

0: ලස්සන ගැන වැඩියම වදවෙන්න
1: ඕනේ
0: ඕනේ දැන් මේ සැන්ඩි ඉන්නේ.
1: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
0: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරන්න දෙන්න.
2: ලා මකල

0: උදේ 5 විනාඩි 53 වෙලාව. දැන් ඉන්නවා කතා කරන්න විහඟි. Good morning විහඟි. විහඟි ලැස්තිනේ තරම් කරන්න.
1: හරි විහඟි, චුට්ටක් සද්දෙට අපි උත්තර දෙමු. ප්‍රශ්න 4යිනේ තියෙන්නේ. හොඳට උත්තර දෙන්න පුළුවන් ඔයාට. ඉතින් ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් තමයි අපි පළවෙනි ප්‍රශ්න තුන අහන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් සාමාන්‍ය දැනීම ප්‍රශ්නට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: විහඟියේ පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල භාෂාවේදී පුද්ගල නාම, ද්‍රව්‍ය නාම, ස්ථාන නාම අපි ඉගෙන ගන්නවනේ. ඔන්න ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ මේ ගැන. මේ අතරින් අචේතනික නාම පදයක් වන්නේ මොකක්ද? 1. බැලලිය, 2. නිවස.
1: අපි ඇහුවේ මේ අතරින් අචේතනික නාම පදයක් වන්නේ මොකද්ද කියලා. උත්තර දෙකක් දුන්නා. බැලලිය, නිවස. හරි උත්තරේ නිවස. හරියට උත්තරේ දෙන්න එහෙනම් කල්පනා කරලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඔන්න ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ලෝකේ ගොවිතැන ප්‍රධාන ක්‍රම කීපයක් ඔස්සේ සිදුවෙනවානේ. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයත් එක්කම තමයි මේ ගොවිතැන් ක්‍රම නිර්මාණය වෙන්නේ. අපේ ප්‍රශ්නේ, ලෝකේ පැරණිතම ගොවිතැන් ක්‍රමය මොකක්ද? 1. හේන් ගොවිතැන, 2. කුඹුරු ගොවිතැන.
2: හේන් ගොවිතැන.
1: විහඟකින් අපිට හරි උත්තරේ හම්බුණා. රුපියල් 250කුත් විහඟියව දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විහඟන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඔයාට සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. ශරීරයට අපි ගන්න පෝෂක පදාර්ථ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක විදියට. අපේ ප්‍රශ්නේ, මේ අතරින් මහා පෝෂක වලට අයත් පෝෂක පදාර්ථය මොකක්ද? 1. ප්‍රෝටීන්, 2. ඛනිජ ලවණ.
2: ප්‍රෝටීන්.
1: ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් මේ වෙද්දි පොකට් මනී විහඟියව දිනාගෙන ඉන්නවා. දැන් වාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: හරි විහඟ, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. හැම රටකම ඒ රටවල් වලට ආවේණික වෙච්ච සත්ව විශේෂයන් ඉන්නවා. මේ සතුන් ඒකදේශික සතුන් විදිහට තමයි අපි හඳුන්වන්නේ. අපේ ප්‍රශ්නේ, පැන්ඩා කියන්නේ කුමන රටකට ආවේණික සත්වයෙක්ද? 1. ඔස්ට්‍රේලියාව, 2. චීනය.
1: අතේ තිබ රුපියල් 500 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනා ගන්න විහඟි වාට පුළුවන් වුණා.
0: විහඟි ඉස්කෝලේ යන කීයටද?
2: 6
0: මාට. 6 මාට ස්කූල් වෑන් එකේ දැන්නේ නැත්නම් තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි දැන්නේ?
2: අම්මත් එක්ක.
0: හරි, එන පරිස්සමින් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ අපිට මැසේජ් එකක් එවන්න කියලා. ජය වේවා.
1: විහඟි ඒ විදිහට පොකට් මනි දිනා ගද්දි අපි ආයමත් සරයක් නම්බර් එක මතක් කරොත් හොඳයි රවිෂ්ක. ඉතින් නම්බර් එක මතක් කරන්න, 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිල මාලිලා එවන්න අපිට මෙසේජ් එකක්. 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක.
0: අපි මේ දවස් ටිකේ මතක් කරන්නේ මාෂ විශේෂ පණිවිඩයක් ගැන. සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ආයෝජනය ගැන අපි මතක් කරගෙන ආවා. අනාගතයේ විනුවෙන් කරන ආයෝජනය, මුදල් ආයෝජනය ගැන දෙපාරක් හිතන්න ඕනේ අපි හැමදාම. ඒ කියන්නේ මොන වගේ ආයතනයකද අපි මුදල් දාන්නේ, කොච්චරක් ඉතුරු කරනවද? මේ වගේ මුදලක් ඉතුරු කරනකොට විශ්වාසවන්ත තැනක් වෙන්න ඕන නේද? පොද පොලියක් තියෙයිද දන්නේ.

0: දැන් වෙලා උදැස්සන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දක්වා ඉහළ යන ලකුණු. රොමෙෂ් තරංග එහෙල්ල විසිකිරීමේ වාර්තා අලුත් කරයි. සෙලෙන්ස්කිගෙන් පුටින්ට ආරාධනයක්.
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛ

0: The Pocket Money. උදේ 6:07 වෙලාව දැන් ඉන්නවා අරුණලු. Good morning අරුණලු.
1: Good morning.
0: ලැස්ති නේද?
1: ඔව් ලැස්ති.
2: හරි අරුණලු ප්‍රශ්න හතරක් තියෙනවා. එතකොට ඔයාට අපි දෙනවා උත්තර දෙකක්. ඒ වගේම තප්පර පහක් දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තර තෝරන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නට උත්තර දීලා රුපියල් 250ක් දිනාගමු. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: අරුණලු ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ජනකවි කියන්නේ පොදු ජනතාව අතරේ පරම්පරාවේ පරම්පරාවට කටින් කටට එන කාව්‍ය විශේෂයක්. අපේ ප්‍රශ්නේ සිංහල ජනකවිවල දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ 1. සංක්ෂිප්ත බව 2. සංකීර්ණ බව.
2: අරුණලු පළවෙනි ප්‍රශ්නෙට ඔන්න ඔයා හරි උත්තර දුන්නා. ජනකවි සංකීර්ණ නෑ, සංක්ෂිප්තයි සරලයි. හරි එහෙනම් අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්නෙට.
0: දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය අරගෙන ගිය ප්‍රථම යුරෝපා ජාතිකයන් තමයි පෘතුගීසීන්. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. පෘතුගීසීන් අතීතයේදී ශ්‍රී ලංකාව හැඳින්වුවේ කුමන නමකින්ද? 1. සිලෑන් 2. සෙයිලන්.
2: දෙවෙනි ප්‍රශ්නටත් අරුණලු හරි උත්තර දීලා ඔන්න රුපියල් 500ක් පොකට් මනී දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි අරුණලු ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. පෘථිවිය වටේ තියෙන ජීවයේ ආරක්ෂිත වායුවැස්ම තමයි වායුගෝලය. ජීවි පැවැත්මට දේශගුණේ පාලනය කරන්න වායුගෝලය වැදගත්. අපේ ප්‍රශ්නේ පෘථිවි වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව මොකක්ද? 1. නයිට්‍රජන් 2. කාබන් ඩයොක්සයිඩ්.
2: නයිට්‍රජන් 78.08% තියෙනවා වායුගෝලෙ. එතකොට කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ 0.038%. හරි කොහොම හරි ප්‍රශ්න තුනකට උත්තර දීලා ඔන්න රුපියල් 1000ක් පොකට් මනී දිනාගෙන තියෙන්නේ. අපිට එහෙනම් දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යම් තෝරගන්න.
0: හරි අරුණලු මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නේ. ලෝකේ ප්‍රධාන මහද්වීප 7ක් තියෙනවා. මහද්වීපයක් කියන්නේ පෘථිවිය මත තියෙන ජලයෙන් වටවෙච්ච විශාල ගොඩබිම් ප්‍රදේශයක්. මේ ප්‍රශ්නේ ලෝකේ කුඩාම මහද්වීපය මොකක්ද? 1. යුරෝප මහද්වීපය 2. ඔස්ට්‍රේලියා මහද්වීපය.
1: ඔස්ට්‍රේලියා මහද්වීපය.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. ප්‍රශ්න 4ට මොන උත්තර දීලා අරුණලු රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
0: අරුණලු දැන් කවුද ළඟේ දැන් උදව් කරේ නැත්තම් තනියම උත්තර දුන්නේ?
1: තනියම උත්තර දුන්නේ.
0: ඉස්කෝලේ කීයටද?
1: 6:00ට.
0: හරි එහෙනම් යාළුවන්ටත් කියන්න ඕන ජය වේවා.
2: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
0: Siyata Pocket Money Anugrahaya
3: Nadimansin oba upegan mudal heta dawasa wenwen araksha karaganna me welawae obata ganna puluwan nimeradi thirney tamai ihala pratilaba saha vishwasa dahayaka sewawak obata dena Sarvodaya Development Finance weta piyanaganna daruwan genagathayata obe sihinna nivasata sanasilimat vishramayakata obe sthavaraya hama vidama sthira karaganna adama 13:19 කතා කරලා ස්ථාවර tempatu සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තායිලන්ත කියන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: ඉතින් බැඳගෙන කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: ආදිමාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
7: 8.2 0.4

0: Свята Pocket Money. හය විනාඩි 24යි වෙලාව. දැන් අපි පන්විඩයක් මතක් කරාන දිගටමනේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් මේ ස්ථාවර තැන්පතු ආයෝජනය ගැන තමයි අපි මතක් කරගෙන ආයි ප්‍රෝග්‍රෑමේ පුරාවට. දැන් ස්ථාවර තැන්පතුවක් සාමාන්‍යයෙන් අපි දාන්න කලින් ඕනම වෙලාවක හිතනවා කොහොමද පොලි අනුපාතිකය. විශේෂම දේ තමයි පොලි අනුපාතිකය. දැන් සර්වෝදය ආයතනයේ මේ ස්ථාවර තැන්පතු ආයෝජනයේ ඔයාගේ අතේ තියෙන මුදල ඔයා ආයෝජනය කරලා ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරොත් එහෙම වසරක් කල් පිරෙනකොට 10.5% පොලියක් තියෙනවා. වගේම වසර දෙකක් කල් පිරෙනකොට 11.5%. ඔය විදිහට වසර තුනක් කල් පිරෙනකොට 12.25% වාර්ෂික පොලියක් නිර්මාණය වෙනවා. මේක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඊට වඩා වැඩි. ඉතින් හොඳ පොලි අනුපාතිකයක් අනිවාර්යයෙන්ම නිර්මාණය කරලා තියෙනවා. මොකද ඔයාගේ අනාගත හීන ටික ඔයාට වටිනවා වගේම සර්වෝදය ආයතනයටත් හරිම වටිනවා. ඒක ලෑස්තිලා ඉන්නවා. ඔයාත් එක්කම ඔයාගේ හීනවලට යන්න පාර පෙන්නන්න ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ස්ථාවර තැන්පතු කටන් තෝරගන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොපර් ෆයිනෑන්ස් ගන්න කෝල් එකක් 13:19ට.
1: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982294ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
2: ආදිමන්සින් ඔබ උපයගත් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
3: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: බටකොට ගින්නෙන් තුවර ලැබූ හත් දෙනෙකු රෝහලේ. බැඩිහිටි නිවාසවලට රජෙන් ලිපි. මහබැංකුවට විපක්ෂයෙන් චෝදනා. රොමේෂ් වාර්තා අලුත් කරයි. සෙලස්කිගෙන් පුටින්ට ආරාධනයක්.
0: දේශීය සියත. Local news on Seatha.
1: ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ කඩිනම් දේශගුණික ක්‍රියාමාර්ගයන්යි. ප්‍රධාන සමරුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පරිසර දිනය සමරන මේ මොහොතේ පරිසර පද්ධති සහ සත්ව ප්‍රජාව රැකගැනීමේ වගකීම පිළිබඳව සියලු දෙනා සිහිපත් කළ යුතු බවයි පරිසරවේදී නායනක රන්වැල්ල සඳහන් කළේ.
2: ලෝකෙ පුරාම අපි දකිනවා දේශගුණික බලපෑම් වල විපත්, විශේෂයෙන්ම දේශගුණික සරණාගතීන් අපි දකිනවා, අනාථීන් අපි දකිනවා. ඉතින් මම හිතන්නේ ලංකාවෙත් ඒ තත්ත්වය ඇති වුණා දිත්වා කුණාටුවත් එක්ක. ඒ වගේම පොකුරු ගායාම් පොකුරු ගම් වතුර තත්ත්ව ගණනාවක් ලංකාවේ ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මෙවර තේමාව තියෙන්නේ ඒක. පරිසරය අපිට දැන් කතා කරන්න පටන් අරන් තියෙනවා. අපි දැන්වත් මේකට ඇහුම්කන් දුන්නේ නැත්නම් ස්ථිර වශයෙන්ම ලෝකයේ විශාල භූමි ප්‍රමාණයක් මිලියන සිය ගානක ජනතාවක් උන් ඉකිතෙන් නැතුව අනාථයින් බවට පත් වෙනවා. ඒක තමයි වර්තමානයේ අපි හමු වෙ තියෙන අභියෝගය.
1: මිල්ලනිය බටගොඩ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නෙන් මියකිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි. ඒ හොරණ දිස්ත්‍රික් මහරෝහලේදී වැඩිහිටි නිවාසයේ හිමිකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. නොසලකිලිමත්කමින් මරණ සිදු කිරීම සහ අයුතු සිරකර තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් මත ඔහු අතරඟුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු සේරු පිටපදිංචි 32 වැනි අයෙක්. මෙම වැඩිහිටි නිවාසය කිසිදු රජයේ ආයතනයක ලියාපදිංචි කිරීමකින් තොරව සහ නිසි මාර්ගෝපදේශවලට අනුකූල නොවන ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණ වුණා. එය ආරම්භ කර ඇත්තේ පසුගිය 2024 වසරේ නොවැම්බර් 30යි. වැඩිහිටි නිවාසය පසුගිය 3 ඇති වූ ගින්නෙන් මියගිය ගණන 12ක්. තුවාල ලබා සිටින 7 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර ලබන්නේ හොරණ දිස්ත්‍රික් මහරෝහලේ. ඒ අතරට කාන්තාවන් 3 අයත් ගිනිගැනීම සිදුවන අවස්ථාවේ එහි නිවසකින් 71 දෙනෙකු රැඳී සිට තිබුණා. ගින්නට හේතුව අනාවරණ කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. රජයේ රස පරීක්ෂකද ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා. මෙතෙක් ලියාපදිංචි වී නොමැති වැඩිහිටි නිවාස ලියාපදිංචි කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වැඩිහිටි තනතන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චතුර මිහිඳුන් මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
3: ගිනි ගැනීමට ලක්වුණු බටගොඩ වැඩිහිටි නිවාසය කිසිම රාජ්‍ය ආයතනයක ලියාපදිංචි වී නොමැති බව අනාවරණ වුණා. මේ පිළිබඳව ඔබතුමන්ලා කලින් සොයා බැලුවේ නැද්ද?
4: මේ සම්බන්ධයෙන් ඇත්තටම මේට පෙර ලියාපදිංචිම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඒවා දීපවස්ථාවකම දැනුවත් කරලා තියෙනවා. අපේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න දැනට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඉන්නවා.
3: එවැනි ලියාපදිංචියක් නොමැති ස්ථාන පිළිබඳව ඔබතුමන්ලාට කිසිම පියවරක් ගන්න බැරිද?
4: මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න දැනට ඇත්තටම නීතිමය ප්‍රතිපාදන සම්පූර්ණයෙන් නැති වුණත්, ඒ කියන්නේ පනතේ සඳහන් වෙනවා මේ එහෙම නොවනවා නම් ඒක සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා. නමුත් සායෝගිකව දැනට අපි එහෙම එක නීතිමය තත්ත්වයට ගිහිලා නැහැ.
3: දැනට ලංකාවේ කොපමණ වැඩිහිටි නිවාස ප්‍රමාණයක් තියෙනවද?
4: ඒක දැනට වාර්තා වෙලා තියෙන තත්ත්වයන් එක්ක හරියට නිවාස 456ක් ලංකාවේ තියෙන බවට අපේ ගාව සංඛ්‍යා ලේඛන තොරතුරු තියෙනවා. ඒයින් මේ වෙනකොට 148ක් විතරයි යාපංචර තියෙනවා.
3: ඔබ කිව්වට වැඩිහිටි නිවාස 456ක් විතරයි තියෙන්නේ කියලා. අදවන විට බොහෝ ස්ථානවල වැඩිහිටි නිවාස විවෘත කරලා තියෙනවා. මේවා නියාමනය කරන්න නිසි වැඩපිළිවෙලක් නැද්ද?
4: ඒ ආකාරයට තියෙන සියලුම වැඩිහිටි නිවාසවලට පුද්ගලික නම් මට්ටමේ හැමෝටම පුද්ගලිකව අනිවාර්යයෙන් මෙලිපි යොමු කරලා ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාල සීමාවක් දීලා ඒක කටයුතු කරනත් එහෙම නැති වල නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් එහෙම මේ සම්බන්ධයෙන් ඉතින් පොලිස් ප්‍රතිතුමා අතුරු ආරක්ෂා මන්ත්‍රීවරු ඉතින් ඒ සහාය අරගෙන මේ කරනත් ඇත්තටම මේ පොලිස් ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා.
3: ඔබතුමන්ලා වැඩිහිටි නිවාස ලියාපදිංචියේදී යම් මුදලක් අය කරනවද?
4: නොමිලේ ලියාපදිංචියක් තමයි කරන්නේ. රෙගුලාසිවලදී අනිවාර්යයෙන්ම යම්කිසි ගාස්තු ක්‍රමයකට යටත්ව වාර්ෂික ව්‍යාපාරයක යටතේ කටයුතු කරන්න තමයි ඒ රෙගුලාසි සකස් කරලා තියෙන්නේ.
1: මෙරට උදමනය 7% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ උදමනය 2% මට්ටමේ පවත්වා ගැනීම වඩාත් යෝග්‍ය බවයි.
5: නව මහබැංකු පනත තුලින් උද්ධමනය සඳහා දීලා තියෙන අගය තමයි 5%. නමුත් ඔවුන්ට අපි කියන පරතරයක් දීලා තියෙනවා 3%ත් 7%ත් අතර. දැනට තියෙන්නේ 5.5. ඉතින් මහබැංකුව අපේක්ෂා කරනවා දැන් මේ 5.5 ඇවිල්ලා තියෙන්නේ මේ අලුතෙන් තෙල්වල මිල වෙනස් කිරීමට කලින් තිබ්බ දත්ත මත. ඉතින් දැන් තෙල්වල මිල නවත වරක් වැඩි කරලා පස්සේ හරහා උද්ධමනය දළ වශයෙන් 7%කට වගේ ප්‍රමාණයකට යයි කියන එක තමයි. 7% ඉක්මවන්න හැකියාවක් නැහැ මහබැංකු පනත හැටියට. ඒ නිසා තමයි පී අනුපාත වැඩි කරන්නේ උද්ධමනය යම්කිසි ප්‍රමාණයකට පාලනය කිරීම සඳහා. උද්ධමනය වැඩිවීම ඔකුල දෙයක් නෙවෙයි, උද්ධමනය සමානයි බදු ගෙවීම. ඒ කියන්නේ උද්ධමනය කියලා කියන්නේ ඔය හැම මිනිසෙකම නොදැනුවත්වම රජයට ගෙවන බදු මුදලක්. මගේ නම් අදහස 5% කියන්නේ ටිකක් වැඩි අගයක්. අඩුම ගානේ මේක 2% වගේ තියා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ.
1: ඇමරිකානු ඩොලරේ වටිනාකම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එහි විකුණු මගේ දැක්වෙන්නේ රුපියල් 346.25% ලෙසයි. ඇමරිකානු ඩොලරයක ගැනුම් මගය රුපියල් 330.10% ලෙස දැක්වෙනවා. බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීම සඳහා උද්ධමනය ඉහළ යාමද හේතුවක් බව ලංකා භාණ්ඩ හා ප්‍රවාහන සේවා සංගමය පවසනවා. එහි ලේකම් ඉනම් කෆූර් පැවසුවේ උද්ධමනය සිය සේවකින්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
6: අපි සේවා සැපයුම් සංගමයක්නේ, අපිට වැදගත් වෙන්නේ මිනිස් ශ්‍රමය. ඒගොල්ලන්ගේ වක්‍රාකාරව මේ තියෙන උද්ධමනය කැපී පෙනෙන ලෙස ඒගොල්ලන්ගෙත් ඇවිල්ල බජට් එකට ලොකු හිට් එකක්. මේ කට්ටිය හරි ඉතා සුලබයි මේ හොයාගන්න මේ ශේස්ත්‍රයට අදාළ වෙච්ච කට්ටිය. මේක අපි තියාගත්තේ නැත්තම් ඒගොල්ලන්ගේ මිල මුදල් හරි ක්‍රමවේදයට දීලා මේකල වෙන වෙන මේ වෘත්තිමය කටයුතු වල යෙදුනොත් මේ සමාගම් ටික අපිට තියාගන්න බැරි වෙනවා. අපි රුපියල් 5000ක් හරි වැඩි කළ අපේ ස්ටාෆ් ලටයි අපි ඉන්න කොස්ට් එකයි කව
1: මේ අතර ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතයි. සිසුන්ගේ සෞන්දර්ය ජීවන කුසලතා සහ ක්‍රීඩා කුසලතා දියුණු කරගත හැකි ආකාරයට විෂයමාලා සංශෝධනය කළ යුතු බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය දනුම් දී තිබෙනවා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේදී සිසුන්ගේ අඛණ්ඩ අධ්‍යාපන අවශ්‍යතාද ඉටුවන ආකාරයට එහි ව්‍යෝහය සැකසිය යුතු බවයි ඇය ප්‍රකාශ කළේ. අග්‍රමාත්‍යවරිය කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සමාජ දැනුවත්භාවය ඇතිකරන වැඩපිළිවෙලක් සැකසිය යුතු බවයි. මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කර නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කර සිටිනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් ගැටලු නිර්මාණය වී ඇති බවයි.
7: පෞගේ දවසල ප්‍රකාශයක් කරනවා අයවැයෙන් වැඩිම මුදලක් අධ්‍යාපනයට මේ කරා පට්ටමල් බොරුවා. මොකද බිලියන 18යි වියදම් කරලා තියෙන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා බිලියන 18ක මොනවා කරන්නද? මේට ඉස්සෙල්ලා ප්‍රතිසංස්කරණය කරනකොට මිලියන 98000ක් වෙන් කරා. මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උඩ ඉඳලා පහළට යනකම් බොරු කියා ගුරුවරු විදුහල්පතිවරු රවට්ටනවා, අනිත් පැත්තෙන් දරුවෝ රවට්ටනවා, ප්‍රතිසංස්කරණ ගේනවා කියලා පිස්සුවක් කියලා අධ්‍යාපන පද්ධතියේම අවුල් ජාලයක් කරලා තියෙනවා.
1: මහබැංකුවේ ක්‍රියාකලාපය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
8: රුපියල පාවෙනකොට මේ අය එදා ප්‍රශ්නයක් නැහැයි කියලා ශක්තිමත් වෙනවා කියලා පෙන්වුනට මේ දවස්වල ආයි කාන්දුවීමක් ඇති වීගෙන යනවා. මහබැංකුවේ ක්‍රියාකලාපය ගැන අපි තාමත් අසතුටුදායක තත්ත්වකින් තමයි බලන්නේ. ඒ නිසා මා ඉදිරිපත් කළා තියෙනවා මන්ත්‍රීවරු 40 දෙනෙක් එක්ක සිලෙක්ට් කමිටි එකක් පාර්ලිමේන්තුවට.
1: රට දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේ.
9: මේක තේරුම් ගන්න ඕනේ මේ පැලවත්තට ඕනේ විදිහට ඩොලර එක නතර කරන්න බෑ. පැලවත්තට පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට නියෝග දාන්න. ඇමරිකාව අලුතෙන්ම බද්දක් ගහලා තියෙනවා 12.5%. අපනයනය තවත් අඩු වෙන්න හැකියාවක්. ඉතාම අවදානම් තත්ත්වයේ ආර්ථික තත්ත්වය තියෙන්නේ. විදුලි බිල තවත් වැඩි වෙනවා. පෙට්‍රල් ඩීසල් මිල ගණන් ඒ තවත් වැඩි වෙන්න. ගෑස් තව දවසකින් දෙකකින් වැඩි වෙනවා කියලා කියනවා.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි සියලු බලවේග එකට එක්විය යුතු බවයි.
10: අද වෙනකොට ඇමරිකාවෙන් අර පුංචි සෙල්ලම් හෙලිකොප්ටර් 10ක් ගෙනල්ලා අද වෙනකොට අපේ අපනයන වලට 12.5ක බද්දක් ගහලා තිනු. මේ ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ? මොනවද කරන්නේ? ආර්ථික සම්පූර්ණ කඩාවැටලා තියෙනවා. එනිසා අපි පැහැදිලිව කියන්නේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය අපි සියලුම කණ්ඩායම් එකතු කරන ව්‍යාපාරයේ ඉන්නවා මිස අපි කිසි කෙනෙක් බෙදලා වෙන් කරන්න.
1: ගත වූ මාස 20 තුළ රට දැඩි පිරිහීමකට ලක් වූ බවයි සමගි වෘත්තීය සමිතිය සංධානයේ සභාපති ආනන්ද පාලිත ප්‍රකාශ කළේ.
11: ජනාධිපතිවරණයේ තේරුවේ හොඳම රාජ්‍යපාලක ඇනිමි හොඳම කය්‍ය නායක කවුද? කය්‍ය නායක කුව තනියම බෑ. මට දසමහ යෝධයෝ උනි, බුද්ධිමත් උනි. මම මේක පෙන්නනවා. ලෝකයේ දෙවෙනිම දිලිඳු රට බවට ලංකාව පත් කරලා තියෙන මේ මාස 20 තුළ
1: නියෝජ්‍ය මාත්‍ය ගමගෙදර දිසානායක පැවසුවේ විපක්ෂ කලින් කලට විවිධ සටන් පාඨ නිර්මාණය කරන බවයි.
12: විපක්ෂයට ඇත්තම ගත්තොත් එහෙම දැක්මක් අදහසක් නැති බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින්ම පෙන්නුම් කරලා තිබෙනවා. ඔවුන්ට ඕනෑකම තිබෙන්නේ පුංචි හෝ සිද්ධියක් පදනම් කරගෙන ආණ්ඩුවේ දුර්වලතාවයක් හැටියට එය ඒත්තු ගන්නලා ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරන්න. එදිනෙදාට සටන් පාඨ හොයන විපක්ෂයක් මේ විපක්ෂය.
0: International News on Sieta.
1: ඇමරිකාව විසින් ලෙබනනය සහ ඊශ්‍රාලය සඳහා ප්‍රකාශයට පත් කළ නව සටන් විරාම ගිවිසුම හිස්බොලා සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිස්බොලා නායක නයිම් කසෙම් සඳහන් කළේ සටන් විරාමය පිළිබඳ සාකච්ඡා ලෙබනනයට නිෂ්පලමෙන්ම නින්දා සහගත ක්‍රියාවක් බවයි. ලෙබනන ජනතාවගෙන් වැඩි කොටසක් එම සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කරන බවද ලෙබනන නායකයා සඳහන් කළා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලෙබනනය සහ ඊශ්‍රායලයට සඳහන් නව සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එම සටන් විරාම ගිවිසුම අනුව ලෙබනනය තුළ හිස්බොල්ලා ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් තහනම්. හිස්බොල්ලා සංවිධානයේ වෙඩි තැබීම් සම්පූර්ණයෙන් නතර කිරීමද ගිවිසුමේ කොන්දේසි අතරට අයත්. හිස්බොල්ලා නායක නයිම් කසෙම් සඳහන් කළේ මෙම සටන් විරාමය ඊශ්‍රායලයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් හමුවිය යුතු බවට යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කී ඉල්ලීමක් කර තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. යුක්‍රේන ජනාධිපතිවරයාගේ ලිපිය ලැබුණු බව ක්‍රෙම්ලිනය තහවුරු කරනු ලැබුවා. ජනාධිපති ව්ලාදිමීර් පුටින් ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවයි ක්‍රෙම්ලිනය සඳහන් කළේ.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.6 දුරක දුරක් හෙල්ල විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර 90 සීමාව ඉක්මවා හෙල්ල විසි කළ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් 2026 වසරේ මෙතෙක් ලෝකයේ හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවය ලෙසද රුමේෂ් තරංගගේ වාර්තාව සටහන් වී ඇති අතර 2026 වසර තුළ මීටර 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයාද ඔහුයි. එම දක්ෂතාවයත් සමග රුමේෂ් තරංග ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවේ වාර්තා කළ ක්‍රීඩකයාද වනු ඇති. ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශෝරතාවලිය රෝමේදී පැවැත්වුණා. යලි සිරස්තල බටකොට ගින්නෙන් තුවාල ලැබූ හත්දෙනකු රෝහලේ වැඩිහිටි නිවාසවලට රජයෙන් ලිපි ගෑස්මල පිළිබඳ තීරණය අත රුමේෂ් වාර්තා අලුත් කරයි සෙලෙස්කිගෙන් පුටින්ට ආරාධනයක් සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි මම සිතාරා අතුකෝරල සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එත ප්‍රති සිටින්න පැන්පැ පොත් සමක
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town. ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන ටැලන්ටඩ් සිංගර් කෙනෙක් තමයි දිනේෂ් තරංග.
1: අද එයාගේ බර්ත්ඩේ එක. Happy birthday දිනේෂ්.
2: ආනේ thank you so much. හදවතින්ම ස්තුතිවන් දෙනවා. සියදැස්සේ මාලිගාවට.
0: ඔයාට ලැබිලා තියෙන හොඳම බර්ත්ඩේ gift එක මොකක්ද?
2: මගේ බර්ත්ඩේ එකට මට ලැබිලා තියෙන හොඳම විශේෂ හොඳම gift එක තමයි ඉතින් මගේ පවුල. මොකද පවුලක් විදියට හැමදාම එකට ඉස්සරහට යන්න තියෙන ආශිර්වාදය තමයි ඉතින් මගේ ජීවිතේ මට ලැබිච්ච එකම gift එක ඉතින්.
1: ජීවිතේ ඉගෙන ගත්ත හොඳම පාඩම
2: විශ්වාසය තියෙන්න ඕනේ සහ අපි කිසිම දෙයකට කලබල වෙන්න හොඳ නැහැ. ඉවසීමෙන් කටයුතු වැඩ කරන්න ඕනේ. ආදරය බෙදන්න ඕනේ.
0: දිනේෂ් තරංග සිංගර් කෙනෙක් වුණ නැත්නම් කවුරු වෙයිද?
2: ඇත්තටම කියනවා නම් මට හිතාගන්න බැරි ප්‍රශ්න. මොකද හේතුව පොඩි කාලේ ඉඳලම තිබ්බ පිස්සු තමයි සංගීත ශිෂ්‍යයෙක් වෙන්න ඕන කියන එක. මේ මටත් ලොංගට නොත් මම කලාකරුවෙක් වෙන්න නැතුව වෙනම කරේ දෙයක් වුණොත් මට මොනවා සිද්ධ වෙයිද කියන එක මම තාම හිතන ප්‍රශ්නයක්.
0: Talk of the town. ඔච්චර ප්‍රසිද්ධ වුණත් වැරද්දක් කළොත් හංගන්නත් බෑ හැංගෙන්නත් බෑ.
1: බන්දර් ට්‍රූ ස්ටෝරි එකකින් ඉන්ස්පයර් වෙලා බිල්ඩ් කරපු සුපර් මූවි එක ළඟදිම රිලීස් වෙනවා.
0: ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ අමුතු විදිහේ ස්ටෝරිස් වලට ෆේමස් අනුරාග් කාශ්‍යප්.
1: කාලයක් ෆේමස් රොක් ස්ටාර් කෙනෙක් වෙලා හිටපු කෙනෙක් වටේ තමයි මේ ස්ටෝරි එක බිල්ඩ් වෙන්නේ. ඒ මේන් රෝල් එක කරන්නේ බොබී ඩියෝල්.
0: එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කරන චෝදනා එක්ක මේ රොක් ස්ටාර්ගේ මුළු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා.
1: ඉතින් ලෑස්ති වෙන්න, තමන්ගේ අතේ තිබුණු ප්‍රසිද්ධිය, බලය, මුදල් ටික රැකගන්න අන්තිම මොහොත වෙනකන් සටන් කරන මේ රොක් ස්ටාර්ගේ මූවි එක බලන්න.
0: Talk of the town.
3: 98.2 98.4
4: පන්නේවගේ කමුකොකේ
5: ඔප්‍රේක් නෑවගේ
6: පතිමුරේ
7: ස්පයිනේ මචං
8: අද විතරයි සිකුරාදා
3: සියතා දෙවයින පුරා.
9: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
10: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තයේ දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
9: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
10: බණ අහන එක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වලයි ඉපදෙන්නේ.
9: දහමින් ජීවිතය පොහොසත් කරගන්න මේ ඉරිදා උදැස්සන හතට සිය තහන්නා.
11: සියත බණ මඩුව.
9: මෙවර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Logistics and Anshayakin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
2: Lassana gana weddiyama wada wenna?
3: Onne.
2: Onne ne. Then me sandi inne.
3: Ethen makala mage moona mukut wenas karanna onne.
2: Wenas karanna onne. Moonama ayin karanda thiyena.
4: ලා මකලෝ සහ ලාවට

0: සියතම
1: 98.2 94. සියත දෙවයින පුරා
2: මමිස් පොකට් මනි
3: මාෂි සමහර අය කියනවා අපි ඉදිරිය ප්ලෑන් කරන්න නැතුව වැඩ කරොත් අපිට වැඩ කරන එක ලේසියි කියලා. හැබැයි මට හිතෙනවා අපි හැමදේම ප්ලෑන් එකකට අනුව, ඒ කියන්නේ හෙට දවස ගැන හිතලා වැඩ කරොත් එහෙම අපේ දියුණුවක් තියනවා කියලා.
4: රවිෂ්ක අපිට පුළුවන් නම් දවස අවසානයේ අද කරපු වැඩ ටික ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලලා අද මොනාද මගේ අතින් අතපසු වුනේ? හෙට දවසට මොනාද මට කරන්න තියෙන්නේ? මේ දේවල් ගැන සැලැස්මකට වැඩ කරොත් අපිට හෙට දවස රසන කරගන්න පුළුවන්.
3: ඔන්න අද දවසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මනෝරි මාකොලි. Good morning Manori.
5: Good morning.
3: Manori, last thing neida taranga karana rupiyal 5000ක් තියෙනවා.
5: හරි නැස්ටි.
4: හරි මනෝරිට අපි දෙනවා ප්‍රශ්න හතරක්. ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් තමයි රුපියල් 5000 ඔයාගේ අතට ගන්න පුළුවන්. හරිම ලේසින් ඔට උත්තර දෙන්න පුළුවන්. තප්පර 5ක් අපි ඔයාලට දෙනවා. උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරලා හරි උත්තර තෝරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යමු අපේ පළවෙනි ප්‍රශ්නෙට.
3: මනෝරි, චෛත්‍ය කියන්නේ ඉංජිනේරු විද්‍යාව පවා මවිත කරපු නිර්මාණයක්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහන්න හදන්නේ චෛත්‍ය ගැන. ලංකාවේ පැරණිම චෛත්‍ය පිරමීඩයක් හැඩයට තමයි නිර්මාණය වුණේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් ස්තූප දෙකක් ඉදිවිලා තියෙනවා. අපේ ප්‍රශ්නේ, ලංකාවේ නිර්මාණය කළ ප්‍රථම චෛත්‍ය මොකක්ද? 1. ථූපාරාමය, 2. රුවන්වැලි සෑය.
4: මනෝරගින් අපිට හරි උත්තරේ හම්බුණා. ථූපාරාමය නිර්මාණය කළා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා. හරි, දැන් අතේ තියෙන පොකට් මනි රුපියල් 250ක් 250 500ක් කරගෙන දෙවෙනි ප්‍රශ්නට උත්තර දෙන්න ඕන. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: අපි ජීවත් වෙන පෘථිවිය ගැන කොච්චරනම් අපි නොදන්න දේවල් තියෙනවද නේද? ඔන්න මේ ප්‍රශ්නේ පෘථිවිය ගැන. පෘථිවිය තම අක්ෂය වටා බටහිර සිට නැගෙනහිරට ගමන් කරනවා. මේ නිසා දිවා රාත්‍රිය ඇති වෙනවා. අපේ ප්‍රශ්නේ, පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1. පරිභ්‍රමණය, 2. භ්‍රමණය.
4: මනෝරි, හරි උත්තරේ වෙන්න ඕනි පරිභ්‍රමණය. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්න දින 365යි, ඒ වගේම පැය 6ක් ගත වෙනවා. කමක් නැහැ, මනෝරිගේ අතේ 250ක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: මිනිස්සුන්ගේ ඇඟේ පැවැත්මට නැතුවම බැරි ප්‍රධානම අවයවයක් තමයි වකුගඩු. අපි වතුර හැම වැඩිපුර බොන්නේ වකුගඩු පිරිසිදු වෙන්න. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. මිනිස්සෙකුට එක වකුගඩුවකින් උනත් නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ශරීරයේ රතු රුධිරාණු නිපදවීමත් වකුගඩු මගින් උත්තේජනය කරනවා. ප්‍රශ්නේ, මේ අතරින් වකුගඩු මගින් වන ප්‍රධාන කාර්ය වන්නේ 1. රුධිරය පිරිසිදු කිරීම, 2. රුධිරය සංසරණය.
4: මනෝරගින් අපිට හරි උත්තරේ හම්බුණා. රුධිරය ශරීරයේ පුරා සංසරණ ක්‍රියාවලියට ඍජුවම දායක වෙන්නේ හදවත. හරි, මනෝරගේ ඇතේ තියෙන රුපියල් 500 පස්කුණේකින් වැඩි කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා අපේ බෝනස් ප්‍රශ්නේ. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නේ? යමුද?
5: ඔව් යමු.
3: උත්සවයකට හැම ගියාම කෑමත් එක්ක සලාද ගන්න අපි දෙපාරක් හිතන්නේ නෑනේ. හැබැයි සලාද කොච්චර ගුණයිද කියලා දන්නවද? සලාද වගා කරන්න සෙල්සියස් අංශක 20කට අඩු දේශගුණයක් අවශ්‍යයි. කොලෙස්ටරෝල් මට්ටම පාලනයටත් සලාද වැදගත්. අපේ ප්‍රශ්නේ, කෑම වේලකදී සලාද ආහාරයට ගැනීමෙන් 1. ආහාරය පහසුවෙන් ජීර්ණය වේ, 2. දිගු කාලීන ශක්තිය ලබා දේ.
4: මනෝරි, අපි අහපු බෝනස් ප්‍රශ්නටත් ඔයා හරි උත්තරේ දුන්නා. සලාදවල තියෙන අධික තන්තු ප්‍රමාණය නිසා ආහාර වේල ඉක්මනින් හා පහසුවෙන් ජීර්ණය කරගන්න පුළුවන්. ප්‍රශ්න හතරෙන් ප්‍රශ්න තුනකට හරි උත්තර දීලා මනෝරි රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
1: ජය වේවා.
3: මාෂි, හැමෝටම තියෙන ලොකු හීනයක්නේ තමන්ගේ විශ්‍රාම ජීවිතේ, විශ්‍රාම දිවිය සැනසෙල්ල නිදහසේ ගත කරන එක. ඒක වෙනුවෙන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක අනිවාර්යයෙන්ම වටිනවා. මේ දෙයට තියෙන හොඳම විශ්වාසදායකම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව. ගන්න කෝල් එකක් 13:19ට. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. අනාගතයේ වෙනුවෙන් කරන දේවල් කල් දාන්න එපා. ගන්න කෝල් එකක් 13:19ට.
4: ඒ වගේම අපිට මෙසේජ් එකක් දාන එකත් කල් දාන්න එපා කියන්නේ නේද රවිෂ්?
3: අනිවාර්යයෙන්.
4: අපිට මෙසේජ් එකක් එවන්න කියලා මතක් කරන ඔන්න අයමත් සැරයක් 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. දැන් අලුත් සතියක් එනවා. අලුත් සතියේ පොකට් මනී දිනා ගන්නවා නම් අපිට දැම්ම මෙසේජ් එකක් එවලා තියන්න.
3: හරි එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක් වගේම සුබ සතියන්තයක් වේවා. මම රවිෂ්කා.
2: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 4.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ෆ්‍රේක් නැවගේ
2: පතිමුරේ සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
3: දැන් වෙලාව උදෑසන 7යි විනාඩි 1යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: ඔබගේත් අක්මාවේ තෙල් තැන්පත් වෙලා තියෙනවනම් මේ කරුණු හොඳින් දැනගන්න.
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: අක්මාවේ තෙල් තැන්පත් වීම මෙම නැත්තම් ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය අද සමාජයේ බහුලව දකින්න තියෙන රෝගී තත්ත්වයක් වෙලා තියෙනවා. මේ රෝගයේ මුල් අවස්ථාවේදී ඔබට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඔබ දැනටමත් අධික තරබාරු බවකින් යුක්ත නම් ඒ වගේම ඔබට දැනටමත් අධිරුධිර පීඩනය, දෙවැනි ආකාරයේ දියවැඩියාව, ඒ වගේම ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය දැනටමත් වැඩි අගයක තිබෙනවා නම් සමහර විට ඔබට දැනටමත් ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය තියෙන්න පුළුවන්. මේ රෝගය මුලින්ම හඳුනාගෙන හරවාගත්තේ නැතිනම් ඔබගේ අක්මව කර්මන්නේ වීම දක්වා සංකෘත ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මම ඉහත කියපු කිසිම රෝගයක් නැතුව වුණත් අක්මවේ තෙල් තැම්පත් වෙලා තියෙනවා නම් ඉතා ඉක්මනින් මේ තත්ත්වය මගහරවාගත්තේ නැතිනම් ඔබට අනිවාර්යයෙන්ම අනාගතයේදී දියවැඩියාව, අධිරුධිර පීඩනය හෝ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා ඔබට දැනටමත් මෙම තත්ත්වය තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්.
2: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: ලයිෆ් ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයගෙවල ඉන්නෝ.
2: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
5: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pieris Motor Company Private Limited within
7: හිත කැමතින ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
8: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
9: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
3: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.111 732 1000 NIBM, The City University, The Place to Be.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවද අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31කින් සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවද Lifestyle Residences. දැන්ම අමතන්න Prime Group 13:22.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
10: මේ දෙකක් දාගෙන ඉන්නද?
11: ඇයි කන් දෙක පුරවල කන්නද?
10: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
11: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
10: නෑනේ අරේ වා
11: සින්දු සියත
10: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: දොලා ඔරුණි මාත්තුරුණේ ඔබතමල්ලා අස්සලාට සුබදා අස්සල කියල ප්‍රාත්ථනා කරනවා. ඔබතමල්ලා අස්සලා ව්‍යවස්ථාවේදී දැනගන්තුමනායි අපේ රොමේස් පතිරාජ කියන ළමයා බොහොම ලොකු දක්ෂකමක් පෙන්වලා තියෙනවා. ව්‍යවස්ථාවේ ඉතාලියේ රෝම නගරයේ පැවැත්වෙන රෝමානු ඩයමන් ලීගේ කියන කලා
1: උළලෙදී
0: රෝම ඩාමන් කියන විධ ප්‍රසංගේ සාල ක්‍රීඩා දක්ෂතාවයක්
1: හරි
0: එතුමා පෙන්නුම් කොල්ල තියෙන මේ තරුණ ගැටයා මේ දුන්න ඈතට විසිකිරීමේ මහා තරගෙන් බොහොම වහන්සලා මීටර් 92.62 ඈතට මේක විසිකරලා දෙනවා.
1: හෙල්ල හෙල්ල විසිකිරීමේ තරගෙන්
0: මොකක් හරි යන කරලා
1: හරි
0: මේ තරුණ ළමයා මේ රොමේස් පත්‍රාජ් මහත්මයා
1: හරි
0: ආසියාකරේ දෙවනි තැනටත් ලෝකේ අටවෙනි තැනටත් කෑ ගහන්න එපා බං. ලෝකේ අටවෙනි තැනටත් අද පත් වෙලා තියෙනවා. මේක ශ්‍රී ලාංකීය අභ්‍යවකාශ තාක්ෂණය විසින් ලබපු විශිෂ්ට ජයග්‍රහණයක්.
1: ක්‍රීඩා
0: මට වැඩන්නේ එවන් විශිෂ්ට ජයග්‍රහණයක් උදාපත් කරපු දවසක් විදිහට අපේ පොත්පත්වල නිල් පාට අකුරෙන් සටහන්
1: වෙනවා.
0: බෝල් පොයින්ට් පැනල්ලිය ලංකාවේ ඇමරිකානු ඩොලර් සල්ලියක් විතරයි වෙනදාට මෙහෙම උඩයන්. මේ ළමයා මේ දුන්න කිලෝමීටර් 1000 ගාණක් ඈතට විසික කරලා අදේ තරුණ ක්‍රීඩිකා යෝධ බලයක් පින්වලා අපිට ගෙනාපු මේ මහා විශාල කීර්තිය ගැන අපි ශ්‍රී ලාංකිකයෝ විදියට කුහක නොවි සන්තෝෂයෙන් ඉන්න ඕනේ. එළමේ ලංකාවට එනකොට පිළිගන්න
1: ඕනේ,
0: සලකන්න ඕන, සල්ලි බාගෙ දෙන්න ඕන, තව දුණු ඊතල අරන් දෙන්න ඕන. ඒකත් අපේ වැඩක් කියලා ලකුණු දාන්න ඕන. තමුන්නාස්තරාට සුබ දවසක්.
1: ජය වේවා.
0: සුබ දවසක්. ඒකත් අපේ වැඩ.
1: අපේ වැඩක් වෙන්නේ කොහොමද ඒක? ඒකේ ළමයාත් ලැබුපු.
0: කවුරු කරත් ඒක අපේ වැඩක්.
1: මාර ඡායග්‍රහණයක් බ්‍රෝ.
0: රොමේස් පතිරාජ ළමයා. ඕම දුරු විසිකරලා තියෙනවා මේ හෙල්ල. වැඩි විසිකරන්න එපා. බලන්න අපෝ යන්නේ නැහැ.
1: තව චුට්ටයි අතුර. නේ.
0: තව පොඩ්ඩක් යන්න යන්නේ නෝ. යන්න නැද්ද ඇත්තට මේ ළමයා පිළිගන්නේ?
1: බලන්න යන්න ඕනේ.
0: බලන්න යන්න ඕනේ නෑ බං. එයාපෝට් එකේ නෝ පිළිගන්න ගියා වැඩි. බලන්න යන්න ඕනේ නෑ කවුරු රෝමේ.
1: හග් එකක් දීලා යාට උණුසුම් විදියට සුබ පතන්න මම බලාපොරොත්තු
0: වෙලා. අපි මීඩියා ටිකට අක් ගාලා ෆෝම් එන්න ඕනේ.
1: Yes.
0: කවුද ඉස්සෙල්ලා මේ ළමයාගේ ඉන්ටර්විව් එක ගන්න කියලා රට ලෝකෙට පෙන්නලා?
1: හරි.
0: පුළුවන් නම් ඒ ළමයාව ඒ තත්ත්වෙට ගෙනාවේ අපි කියලා කොහොම හරි කියාගන්න බලන්න ඕනේ. එහෙමයි වැඩේ කරන්නේ.
1: එනයා. එයාපෝට්.
0: එයාපෝට්.
1: හරි.
0: තාම ඇක්ටිකේ ඉන්නේ ගෙහෙල.

0: Dapat dano? Magadano? Romans patroal lamay utran me. Aday mela me. Ado da
1: sana. Yes. Nagot. Prahare ka talak ko naman.
0: Mahausle panuti agi. Gira po to kya?
1: Hari.
0: Kewatte agi. Karan warches pina kilo agi. Oh,
1: khatre na me.
0: Mela me warches pina kilo na me. අනිත් එක
1: මේකේ
0: මේකෙකුත් නෙමෙයි
1: ගිරවෙකුත්
0: නෙමෙයි අ
1: කපුරු
0: රක්නයක් කාකේ යම්
1: කිසි
0: වර්චස් ගන්න කියලා ගමේ අය කියනවා
1: හැබැයි මම අහලා තියෙන ඔළුවට මේවා කරොත් කියලා
0: ඔයාට ඔළුව නැහනේ ඌට පුළුවන් තරම් බලලා නේ ඌ කරන්නේ
1: දෙල්ලට නිගරේ හරිනේද
0: නේද ඔයාට ඔළුව නැති එක ටෝපාලි නේ බලන්නද අද වාගේ වාසනාවන්ත දවස පර්චස් කරන්න ඕනේ
1: හරි
0: නමුත් ඔළුව බැලුව ඔළුව නැහැ
1: හරි
0: ඔළුවක් තියෙන යුම් කරන වැඩ නෙමෙයි නවා කරන්නේ
1: බෝතලයක් වගේ කෙල්ලෙක් යනවා හරි බෙල්ලට වර්චස් කරා
0: බඩ තියෙනවා බෙල්ල තියෙනවා ඔළුව නැහැ බෙල්ලට කර වර්චස් පිනක් හෙළුවා
1: දැන් මම මොකද
0: කරන්නේ ලොතරැයියක් ගන්න
1: හරි NLB ලොතරැයියක්
0: ඔයා ගන්න ලොතරැයි අඳුම පහක්වත් ගන්න
1: ෂුවර්
0: මේ අපේ ගෙදර හෙල්ප කෙනෙක් ඉන්නවනේ අපේ වැඩවලට උදව් කරන.
1: හරි.
0: එයාට දැන් පුරුද්දක් ඇවිල්ලා තියෙනවා හැමදාම ලොතරැයි 10ක් අරන්
1: ගන්නවා. වව් නියමයි.
0: ඊයේ ගෑන රුපියල් 5000ක් ඇදිලා.
1: හරි.
0: ලොතරැයි 100ක් ගිහින් අරන් ආවා.
1: මම හූණ කිව්වා වගේ කියන්න.
0: හූණ කියන්න ඕනේ නැහැ මම කියන්නම්කෝ.
1: හූණ
0: මොනවා කියන්නද? හූණ නෙමෙයි යාම අපිට කිව්වා මේක ඇදුනොත් ගෙදරින් යනවා.
1: ඕගලන්ට එයාට හෙල්ප් කරන්න වෙන.
0: මත්තමකට තමයි මේ යන්නේ. අපි එයාගේ ගෙදර හෙල්ප් වෙනවා. වයිෆෝයි මයිකා මුරනවා නෝ කැමරිල්ලක් කිනවත්ටි.
1: එහෙමයි ඕගොල්ලෝ හොඳට සලකනවා නේද යාට?
0: නේද?
1: ආ නියමයි.
0: මම අර AC එකක් දාලා දුන්නා.
1: ආ හෙට කවුරු වෙයිද කියලා අපි දන්නේ නැහැ අපි ගාව ඉන්න අය නේද? එහෙනම් අපි හොඳට සලකන්න ඕනි. හම්බෙන හැම
0: කෙනෙකුටම. හැම මිනිස්සෙකුටම කාරුණිකව කතා කරන්න. හැම වෙලාවෙම හිතන දැන් දෙයක් වෙනකොට මම මේ උඟක් අයට දැනෙන්න කියන්නේ. ඔබ තාමත් ඕනම දෙයකදී පිට කාට හරි බනිනවා නම් ඔබට ජීවිතේ යන්න බුඟාවක් දුර තියෙනවා තාම.
1: Yes.
0: මොකක් හරි සිදුවීමකදී ඔබ කාට හරි බනිනවා නම් හැම වෙලාවෙම. ඒකේ අදහස ඔබට මේ ජීවිතේ ගොඩාක් දුර තියෙනවා යන්න. ගොඩාක් දුර තියෙනවා තව ලයිෆ් එකේ යන්න.
1: හරි.
0: හරිද? මොකක් හරි දෙයක් වැරදුනාම ඔබ ඔබට බැන ගන්නවා නම්. කියන්නේ ඔබට දැන් ගමනෙන් භාගයක් විතර වගේ තමයි දැන් යන්න
1: තියෙන්නේ.
0: ඔබ දියුණු වෙලා. මොකක් හරි වුණාම ඔබ හිතනවා නෑ මේකෙ මෙතනදි මගෙත් මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න ඇති.
1: නැත්තම්
0: ඔය මිනිහා ඔහොම ෆෝම් වෙන්නේ.
1: ඕකේ.
0: මොකක්ම හරි වෙලා තියෙනවා මගේ අතින්. මේ මගේ අත පැත්තේ මොකක් හරි වරදක් ඇති. දැන් ඔය මිනිහා ඔහොම කරන්නේ. ඔබ කිසිම සිදුවීමකදී කිසිම කෙනෙකුට ඔබටවත් වෙන කෙනෙකුටවත් බනින් නැති තත්වයක නම් අද ඉන්නේ. ඒ කියන්නේ ඔබ ගමන ගිහිල්ලා ඉවරයි.
1: වව් සුපිරි.
0: දැන් ඔබට ස්ටේජ් එකගෙන බුරා වැටෙන පොරවල්ගේ තත්ත්වය හිතා ගන්න පුළුවන් නේද?
1: හා හා.
0: මේක නොවරදින තියරියක්. ඔබ පිට මිනිස්සුන්ට තාමත් බනිනවනම් ඔබට යන්න තියෙන ගමන කෙලවරක් නෑ තාමත්. තාම ඔබ ගමන පටන් අරගෙනවත් නෑ. ඔබ බැනගන්නේ ඔබටම නම් ඔබ ගමනේ සෑහෙන දුරක් ගියපු කෙනෙක්. ඔබ කාටවත් බනින් නැත්තම් අද වෙනකොට ඔබ ගමන ගිහිල්ලා ඉවරයි. ඔබ තවල්ලාස්ලා.
1: හරි.
0: බොහොම හොඳ දවසක් මම ප්‍රාර්ථනා කරලා මේ වැඩසටහන අදින් අවසානපත් කරා. මේ ඔයා ලොතරැයියක් ගන්න.
1: හරි ලොතරැයි අද නම් ගන්නවා.
0: ඔය වර්චස් කරපු කෙනෙක් මම දැක්කනේ. එන්න මෙව්වා මොකද්ද මේ?
1: මේක නේ
0: පෙනගන්න මොකද්ද? පෙනගන්න මොකද්ද? පෙනගන්නේ කෙක්? පෙනගන්න කියන්නේ පෙති જાතියක්.
1: නෑ මොකද අර කුරුල්ල?
0: විදුලිහිනිය.
1: ලැටිනම්.
0: විදුලිහිනියද මේවා කියන්නේ?
1: නෑ නෑ තඩ්ඩි කුරුල්ලෝ ඉන්නේ උන්ද දන්නේ.
0: ලැටිනම්.
1: ලැටිනම් නෑ.
0: පෙනගන්.
1: මේ වන්දන නෑ. පෙන්ගුයින්ද?
0: පෙන්ගුයින්.
1: අර උඩ වාලේ ඉන්න තඩි කුරුල්ලා ඉන්නේ.
0: පෙන්ගුයින්. පෙන්ගුයින්. මදන්න පෙන්ගුයින්.
1: ඔයා ආව දන්නවා.
0: ඔව්.
1: ඔයා ආව දන්නවා.
0: මම දරනවා.
1: නෑ ඔයාගේ නම දන්නවා.
0: ආ. පෙලිකන්.
1: පෙලිකන්. යස්. පෙලිකන් කෙනෙක් වෙන්න ඇති. මම නිකන් මෙහෙම පිටිපස්සට ගියා වැදුන පාරට.
0: අම්මෝ.
1: තකෝ.
0: ගලි බවුසරයක් ගේන්න ඕනේ වැඩක්.
1: අයියා.
0: නේද?
1: රයිට්. අදෝ
0: ගල්ලි බවුසරයක දේවල් මේ පෙලිකන් කුමාරයා ඔබට කරලා තියෙනවා. ඒ වෙනකොට ඔයා අද ලොතරැයියක් ගන්න.
1: එහෙම
0: තමයි ගමේ කතාව යන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ දෙයක් වුණාම අනිවාර්යයෙන්ම ලොතරැයියක් ගන්න. අල්ල කසනව නම් ලොතරැයියක් ගන්න ඕනේ
1: කියලා.
0: අල්ල කසනව නම් ලොතරැයියක් අරගෙන ඩර්මටොලොජිස් කෙනෙකුට පෙන්නන්න. ඔයක පළු දාලා මේ වෙලාව.
1: ඔව් වැඩි වෙලා යනවා.
0: හැම යන්න ගන්න. රයිට්. ලොතරැයි ගන්න. NLB ලොතරැයි ගන්න. සම්භාවිතාව පහට එකයි. පහක් ගත්තොත් එකක් ඇදෙනවා. ඒක මම 100ක් නෙමෙයි. නමුත් මට 90ක් ඒ සම්භාවිතාව වැඩ කරනවා කියන එක කියන්න බලන්න. කමක් නැහැ.
1: කමක් නැහැ. It's okay.
0: Yeah. කවදත් 100 දාන්න හොඳයි. අර අතසෝදන විසබීජ නාශක දියරවල කියන්නේ 99.99ක් විසබීජ ඉවත් කරනවා. කවදාත් 100 ක්ලේම් කරන්න බෑ.
1: Right.
0: 100 කියන්නේ ඇචීව් කරන්න හරියම. පොඩි ගැප්පක් තියෙනවා.
1: හරි. දැන් මම ලොතරැයි ජයග්‍රහණයෙන් පස්සේ කෙලින්ම නගිනවා කඩවත බස් එකේ. කෙලින්ම ශ්‍රෑංගාල යනවා. ප්‍රයිම් ගෲප් එකේ තියෙන ශ්‍රෑංගාල යනවා. ප්‍රයිම් ගෲප් එකේ තියෙන අර අපාර්ට්මන්ට් තියෙන තැන බලන්න.
0: තාම ගිහලා වැඩක් නැහැ මිස්.
1: තාම ඕනන්ද?
0: තාම එතන ගිහලා වැඩක්
1: නැහැ. හරි.
0: දැන් මේ ප්‍රොජෙක්ට් එක පටන් අරගන්න මේගොල්ලෝ සැලසුමු ඇඳලායි තියෙන්නේ. තාම ඉදමේ කටයුතු කෙරීගෙන යනවානේ.
1: හරි. ඔකේ.
0: ඉඩම අත්පත් කරගෙන ඉවරයි. ඒගොල්ලෝ ඉඩමක් අත්පත් කර ගන්නකොට බලන දේවල් තියෙනවා. ඔප්පු නිවැරදිද? පිරිසිදුද?
1: ක්ලීන්ද?
0: අවුරුදු 40 50ක් ඈතට මේවා පත්තිරු තත්වයේ කොහමද? ටයිටල් ඩීඩ්ස් ඕකේද? ක්ලියර්ද? අපි තනියෙන් ඉඩමක් ගන්න ගියාම ඔය සේරම ටික තනියෙන් හොයාගන්න.
1: ඕ ඒකනේ.
0: ඉතින් ඔය ප්‍රයිම් ගෲප් එකේ ඉන්න වෙනම නීති විශාරදියෝ ඉන්නවනේ. ඒගොල්ලෝ යනවා. ඉඩම් කච්චීරියට යනවා. අහල පහල ඇවිදිනවා. මේවට නිකන් යටින් කණින් කොණින් අයිතිවාසිකම් කියන අය ඉන්නවද කියලා හොයනවා.
1: හරි ඔකේ.
0: ඔප්පුව 100,000ක් නිර්වුල් හෝ පිරිසිදු නැත්තම් පළවෙනිම දේ තමයි ඒගොල්ලෝ ඉඩමට අතවත් තියන්නේ. ඒ සියල්ල ක්ලීන් කළා ක්ලියර් කළා ඉවරුණාට පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ දැන් මේ ඉඩම අපේ ඊළඟ දැවැන්ත ප්‍රොජෙක්ට් එක දැවැන්ත ප්‍රොජෙක්ට් එකක්
1: එන්නේ. Yes.
0: ඒකට රෙඩි කියලා.
1: හරි ඔකේ.
0: ඊට පස්සේ නීත්‍ය පැත්ත සහ ඒ නීති කටයුතු ඉස්ලාම නිමාවටපත් කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ බලනවා මේ ඉඩමට ස්වභාවික විපත් දැන් කලුතෙන් බලන්න ඕනේ.
1: හරි ඔකේ.
0: පතිරූප දේශවාසෝ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කාරණාවක්. මංගල කාරණා.
1: හරි.
0: නැත්තම් දැන් අපිට පොඩ්ඩක් වතුර එනකොට සරම පොඩ්ඩක් උස්සගෙන දුවන්න පුළුවන් වුණාට ගේ උස්සන් දුවන්න බැහැ.
1: Experience have no.
0: දැන් අපිට හොඳටම experience තියෙනවා.
1: Yeah.
0: ඉතින් මේක සම්බන්ධව අහල පහල අයගෙන් ඒ පැත්තේ අයගෙන්
1: කාලුගුණ විද්‍යාදපාතේ
0: සියලුම විස්තර විමසනවා. අවුරුදු ගාණක් පස්සට මොනම හේතුවක් උඩ හරි මේ ප්‍රදේශයේ යට වෙලා තියෙනවද මහවැහි වලට.
1: හරි okay.
0: ඒකත් clear කරගන්න.
1: Yes.
0: ඒ වගේ කිසිම ස්වභාවික විපතක් ඕදොරක් නැති ඉතාම පිරිසිදු ඔප්පු තියෙන piece of land. This land belongs to me. කියලා තේරුම තමයි ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එකට අතගහන. බලන්න අපිට මොන තරම් සැනසීමක් තියෙනවද මෙතන දෙයක් ප්‍රයිම් ගෲප් එකේ ප්‍රොජෙක්ට් එකකින් අපිට අපාර්ට්මන්ට් එකක් විලා එකක් ගෙයක් ඉඩමක් ගන්නවා කියන්නේ.
1: ඕ ඒකනේ.
0: අපි බොහොම මේ මානසික නිදහස අපිට ලැබෙනවා.
1: කරදර නෑ, ප්‍රශ්න නෑ.
0: වගේනේ හොයන්දොට්ටම හොයලා ගත්ත ඉඩම් වලත් ප්‍රශ්න තිබිලා තියෙනවා. පුද්ගලිකව මිනිස්සු ගත්ත ඉඩම් වල මිනිස්සු කියනවා අන්තිම මොහොතේ මේ කෑල්ල මිස් වෙච්චටි හරි පුදුමයිනේ. ඕ වගේ දේවල් ඔය වගේ පැටලිලි තියෙන නිසාම
1: හරි
0: ප්‍රයිම් ගෲප් එක ඕවා ගැන හරිම කන්සර්න්. ඒගොල්ලන්ගේ නීති විශාරදව මට හම්බෙලා දෙනවා. කළු කෝඩ් දාගෙන ඉන්න.
1: මටත් ආසයි හම්බ වෙන්න.
0: මොකටද? දැන්
1: මට කතා කරන්න ඕනේ මේ සම්බන්ධයෙන්.
0: අප්පම් කතා කරන්න මේ ඉංග්‍රීසියෙන් කතා කරන්න.
1: What is this?
0: කාලා බේරගන්න. බලන්න මම බේරගන්න.
1: මගේ තරහලා this land belongs to me.
0: ତୋର କେନ ନୋ this land belongs to us.
1: මගේ this land belongs to all of us.
0: කන්න පලා ගන්න වෙන.
1: To live in harmony.
0: නීති විසාදු සර. All of us කියවන කන්න පැල. හරි.
1: හරි okay.
0: ආන්න එහෙම හැම පැත්තෙම clear කරපු ඉඩමක් තමයි ඔය කඩවත highway එකට විනාඩි 3ක දුරින් නුවර පාරට මීටර 300ක් මෙහැයින් ලස්සන වැවකට ලස්සන පැඩි ෆීල්ඩ් එකකට ෆේස් කරලා තියෙන්නේ හිතවත.
1: එතන තමයි අර ලස්සනම ලස්සන අපාර්ට්මන්ට්.
0: ලස්සනම
1: ලස්සන අපාර්ට්මන්ට් හැදෙන්නේ. එහෙනම් අද කෝල් කරන්න.
0: දැනට බලන්න තියෙන පින්තූර තමයි.
1: හරි.
0: 13:22 ට කතා කරන්න. මේක සුප්‍රීම ආයෝජන අවස්ථාවක් කියන්නේ ඇයි? අද මිලියන 31 කියන එක ප්‍රොජෙක්ට් කම්ප්ලීෂන් එක වෙනකොට මිලියන 50 පණිනවා කියලා. ඉඩම් ගෙවල් දොරවල් දේපල සම්බන්ධ විශේෂඥෝ මත පළ කරලා තියෙනවා. මත
1: අරවින්ද මට අවස්ථාව ලබා දෙන්න මම කැමති තවත් ආයෝජන අවස්ථාවක් ගැන ඔබව දැනුවත් කරන්න.
0: ආ ඕනේ ඕනේ. ඒ පස්සේ කරමු දැන් මේ වෙලාව යනවනේ හරි. ගෑණි ෆෝම් මුණා වාගයක් වුණා.
1: අරේ එන අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා අපි ඒ ආයෝජන අවස්ථාව ගැන.
0: අර පෙලිකන් මේව කරා නේද?
1: ඔබට කියන්න.
0: පෙලිකන් ගලිබවුසයක් පැනලා.
1: අයියා මතක් කරන්නේ මා. 7:42යි.

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දේ. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: නැහැ. ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
2: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
4: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න Prime Group 13:22.

හතයි හතලිස් නවයයි දැන් වෙලාව අපි NLB ගැන ප්‍රයිම් ගරුප් එක ගැන අද දෙම කතා කරා. ඊට පස්සේ අපි ඔනර් ෆෝන්ස් ගැන කතා කරන්නත් ඕනි. ඔනර් ෆෝන්ස් ගන්න ඔබ සිංගයකට ගියාම බලන්න ෆ්‍රිජ්. ඒගොල්ලන්ගේ අලුත්ම ෆ්‍රිජ් එක ඇවිල්ලා තියෙනවා. 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන්න පුළුවන් මේ ෆ්‍රිජ් එකට. සිංගයකට ගිහිලා වැඩේ කරගන්න, ගෙවන්න ගන්න පුළුවන් කියලාත් මතක් කරනවා. බජාජ් ත්‍රිවිල්, අලුත්ම ත්‍රිවිල් එක ගන්න යන්න බජාජ් ෂෝරූම්ස් වලට 236cc. sorry සුපිරිම එන්ජිමක් තියෙන කැපැසිටි එකක් තියෙන ත්‍රිවිලයක් තමයි බජාජ් අලුත්ම ත්‍රිවිල් එක. මොකක් හරි ත්‍රිවිලයක් නෙමෙයි, බජාජ් ත්‍රිවිල් එකක් ගන්න. ඊළඟට අපි හච් ගැන මතක් කරනවා. හච් 15 පැකේජ් එක ගැන, පෙරඩුවා වාහන ගැනත් මතක් කරන්න ඕනේ. වාහන රේන්ජ් එකක් මාකට් එකේ තියෙනවා. ඔගලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ පරණ ගානට තාමත් ගන්න අවස්ථාව තියෙනවා පෙරඩුවා වාහන. කමර්ෂල් බැංක එක අපිට මතක් කරනවා මේ දවස්වල ෆික්ස් ඩිපෝසිට් වලට ඉහළම පොලියක් දෙන්න ඒගොල්ලෝ ප්ලෑන් කරගෙන ඉන්නවා 11%ක් දක්වා. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න අනිවාර්යෙන් කමර්ෂල් බැංක එකට යන්න, නැත්නම් කෝල් එකක් දෙන්න. ඒගොල්ලන්ගේ ෂෝට් කෝඩ් එකක් තියෙනවා, නම්බර් එකක් 13016 කියන නම්බර් එකට කෝල් කරොත් ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්. 98.2 98.4

0: විවයිනපුරා.
1: හරි, ඉතුරු ටික දැන්. ඊළඟට අපි මතක් කරන්න ඕනි විෂන් කෑ එක ගැන. ඉතින් විෂන් කෑ මතක් කරනවා තාත්තගේ ඇස් පෙනීම පිළිබඳව මොනහරි ගැටලුවක් ඔගලන්ට පේන්න තියෙනවා නම් මේ වෙලාවේ කොහොමත් විෂන් කෑයකට එකගෙන එන්න. හදිසි හරි ඒ ගැන ලොකුවට, ඒ කියන්නේ එහෙම ගැටලුවක් තියෙනවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැත්තම් මෙහෙම ඇසේ ප්‍රශ්න නිකන් එළියට පේන්නේ නැහැ. දත්තක් බයක් තුවාල වෙලා අත කැඩිලා කකුල මෙහෙම ඒවා පේනවනේ. හැබැයි ඇසේ ප්‍රශ්න තේරුම් ගන්න තරම් අපි ඒ සම්බන්ධ එක්ස්පර්ට්ලා නෙමෙයිනේ. ඉතින් ඒ නිසා තාතිව කොහොමත් විෂන් කෑයකට අරගෙන යන්න. විෂන් කෑයක කියයි ඇස්වල ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා. ප්‍රශ්නයක් තිබ්බොත් ඒකට හරියන සොලියුෂන් එකත් ඒගොල්ලෝ ගාව තියෙනවා. ප්‍රශ්නයක් නැත්තම් හිතේ නිදහසෙන් ගෙදර යන්න පුළුවන්. ඊළඟට විශේෂණ මතක් කරන්නේ කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ ඇස් පරීක්ෂාව සඳහා. අපි පැල්වත්ත කිරි ගැනත් මතක් කරන්න ඕනේ අද දවසේ. ඇලුමැක්ස් ගැන කතා කරන්න ඕනි. ඉතින් ඇලුමිනියම් ගැන හිතලා මොකක් හරි, කියන්නේ අපි දැන් මේ අපේ ගෙදරට අපි ගස් මොනාත් ගස් වල ලී මොනාත් අපි පාවිච්චි කරන්නේ, අපි කෙලින්ම ඇලුමිනියම් දානවා කියලා ගන්න තීරණය මාරයි. ඒක මරු. හැබැයි ඔබ දිනන්නේ ඔබ හරිම ඇලුමිනියම් එක පාවිච්චි කරොත් තමයි. ඒක හරිම එක හොයන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මේක ක්‍රම. දැන් ඔය බණ්ඩක් හොයනකොට, පොල් හොයනකොට ගන්න ක්‍රම අපිට යූස් කරන්න බෑනේ. ඇලුමිනියම් හොයනකොට අපිට තියෙන එකම දේ තමයි ඒ ඇලුමිනියම් ලබාගෙන තියෙන සහතික මොනවාද, ජාත්‍යන්තරව ඒ ප්‍රමිතීන්ට අනුකූලවද මේක නිෂ්පාදනය කරන්නේ, ඒව සහතික කරලා තියෙනවද. ඔහොම හොයාගෙන යනකොට අපිට හම්බ වෙන්නේ ඇලුමැක්ස්. ඒ නිසා ඇලුමිනියම් ගන්න ඕනම වෙලාවක ඇලුමැක්ස් එකෙන් වැඩේ කරගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඊළඟට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන මතක් කරන්න ඕනේ. ඒක චාර්ජයකින් කිලෝමීටර 121ක් දුවන්න පුළුවන්. කලර් අප් ගැනත් මතක් කරන්න ඕනේ. කලර් අප් අපි මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලින් එක ගැන තමයි කතා කරන්නේ. ලී දාලා ස්ට්‍රිප් සීලින් මක් ගහගන්නවා කියලා කියන්නේ ඉස්සර කරා. ඉතින් ඒ වුණාට ප්‍රශ්න අපි ආසයි ඒ ලීම් පෙනුමට. හැබැයි ඉතින් ප්‍රශ්න වේයෝ කනවා, ඊට පස්සේ වතුර උරා ගන්නවා, ඊට පස්සේ මොනක් හරි ගිනි ප්‍රශ්නයක් ආවොත් ඒකත් කේස්. ඉතින් ඔහොම බැලුවොතින් ප්‍රශ්න වැඩි, වහල ලස්සනයි ප්‍රශ්න වැඩි. හැබැයි ඔගලන්ට ඒ ලී පෙනුමටම ලස්සනට වැඩේ කරගන්න ආස නම් colorup.lk.com සයිට් එකට යන්න ගිහලා බලන්න. ස්ට්‍රිප් සීලින් ඒගොල්ලෝ ගාව තියෙනවා අපි ආසම කරන කෝස් මහෝගනි තේක බුරුම තේක. ඒ ෆිනිෂින් එකට ලස්සනට වැඩේ කරගන්න පුළුවන් ලී නෙමෙයි මේ ආදේශකයක්. හරිද? ඊළඟට කාගේල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරන්න ඕනි. ගෙදරට ඕන කරන දේවල් අද ෆ්‍රයිඩේනි. ගෙදරට ඕන කරන දේවල් සමහරක් අය ගන්නේ සිකුරාදාට. ඉතින් සිකුරාදා ෂොප් කරන්න, වීකෙන්ඩ් එකේ ෂොප් කරන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම කාගේල්ස් ෆුඩ් සිටි යන්න. මොකද ඔබට වාසි ගොඩක් දෙන්න කාගේල්ස් එක බලාගෙන ඉන්නවා.
0: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත් හසා.

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: Hi Hasa, good morning.
2: Good morning. ආශ්චර්ය පත්‍ර ටික අරගෙන ආවද? අද සිකුරාද නේද?
1: අද Friday.
2: අද Friday.
1: Yes.
2: එතකොට මේ සතියේ අන්තිම පත්‍ර ටික තමයි මම අරගෙන ආවේ. පත්‍ර වලට යන්න කලින් මතක් කරලා ඉන්නම් අද GWM අලුත් ප්‍රදර්ශනාකාරයේ විවෘත වෙනවා. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලංකාවට ගෙනවා බෙදා හරින GWM මේ ප්‍රීමියම් ග්ලෝබල් ඔටෝමෝටිව් බ්‍රෑන්ඩ් එක වාහන ලංකාවට එන එකත් ඉතින් නියන් හරි සතුටක්, හොඳයි. ඒ ටික මෙහෙට එන එක ඔන්න අද ඒගොල්ලන්ගේ අලුත් ප්‍රදර්ශනාගාරය විවෘත වෙනවා. ඇක්සස් ටවර් එකේ කෝල් එකක් දෙන්න 01187 866 666ට කෝල් එකක් දීලා අලුත් GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට යන්න. ගිහිල්ලා ඒගොල්ලෝ ගෙනල්ලා තියෙන හවල් H6, හවල් H6GT, ටෑංක් 500, ටෑංක් 300 වාහන පොඩ්ඩක් පැදලා බලන්න. පැදලා බැලුවාම ඔගලන්ට තේරෙයි මේ GWM වාහනවල ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එක හරිම ඉහළ මට්ටමේ ප්‍රීමියම් ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස් එකක් හම්බෙනවා කියලා. වාහනේ පර්ෆෝමන්ස්, වාහනේ නැග්ගහම ඇඟට දැනෙන පහසුව, කම්ෆර්ටබල් ගතිය, මේ ටික ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් අද යන්න. අද තමයි විවෘත කරන්නේ ඇක්සස් ටවර් එකේ GWM සෙන්ටර් එක, ප්‍රදර්ශනාගාරය, එක්ස්පීරියන්ස් සෙන්ටර් එක. ගිහිල්ලා වාහනේ අත්දැකලා බලන්න වට ගන්නම හිතෙයි. ඒ අතර මතක් කරනවා CDB ගෝල්ඩ් ලෝන් අපිත් එක්ක ඉන්න බව. අද දවසේදීත් සල්ලි හදිස්සියක් වෙච්ච වෙලාවට අතේ තියෙන රත්තරන් ටික අරගෙන ගිහිල්ලා හිතේ කිසිම කහටක් නැතුව CDB එකෙන් තියලා තමන්ගේ අවශ්‍යතාවයට හරියන විදිහට ඉහළම අත්තිකාරමක් අතට ගන්න පුළුවන් අඩුම පොලියකට. ඒ විතරක් නෙවෙයි, මේ දවස්වල පළවෙනි මාසෙ පොලියෙන් භාගයක් ආපහු ඔයාගේ අතට ගන්නත් පුළුවන්කම තියෙනවා. 01187 388 දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න. CDB රන් අය, රත්තරන් අය දෙන ස්තරම් තැන බව මතක තබා ගන්න. ඊළඟට අපි හැරෙන්නේ Swiss Tech Aluminium පැත්තට. මේ දවස්වල Swiss Tech Aluminium පාවිච්චි කරලා ඔයා මොකක් හරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් එකක් කළොත් ඔයාට කෑෂ් බැක් එකක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. මේක ෆුල් ප්‍රඩක්ට් රේන්ජ් එකටමද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔව්, Swiss Tech ළඟ ෆුල් ප්‍රඩක්ට් රේන්ජ් එකම තියෙනවා. ස්ලයිඩින් ඩෝස්, ස්විංග් ඩෝස්, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රස් ඩෝස්, මේ ඕනම එකක් ඔයා මේ දවස්වල කරන ඉදිකිරීමකට අදාළව අවශ්‍යතාවය මතුවෙලා තියෙනවා. නම් ඔය ඕනම එකක් ඔය ෆුල් රේන්ජ් එකම Swiss Tech ළඟ තියෙන හින්දා ඔයාගේ ඇලුමිනියම් ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න මේ ටික Swiss Tech එක කරලා ඉවර කරන්න කීයක් යනවාද කියලා එයාගේ කොටේෂන් එකක් ගන්න. ඒ කොටේෂන් එක 076 780 7000 WhatsApp කරන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ වැඩේ කරගෙන යන්න. Swiss Tech එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ටෙක්නිකල් ඉන්ස්පෙක්ෂන් එකක් කරලා අන්තිමට ඔයාගේ වැඩේ ඉවරුනහම රුපියල් 1,025,000 යටත්ව කෑෂ් බැක්

0: පෙරේරා නොහොත් ලොකු අයියා නැමැති එම වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තිනවා. 12 දිනක් මිය ගිහිල්ලා තිනවා. මේ වෙනකොට බේරාගෙන එළියට ගෙන ආපු ගෑනු කෙනෙක් මාළේ වැටිලා කියලා ආපහු ඇතුළට ගියා. එයත් පිච්චිලා යන්නම ගියා කියලා තිනවා. ලොකු අයියා එහි නේවාසිකයන්ගේ සිද්ධිනාගත්තෙක්ලු කියලා මේ සඳහන් වෙලා තිනවා. විදුලි කාන්දුවක් මත ගින්න හටගත්තාද වෙනත් හේතුවක් මත ගින්න හටගත්තාද කියලා තහමත් සොයා බලමින් ඉන්න බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ වැඩිහිටි නිවාසයේ ගින්න පිළිබඳව ඔය අතරේ අපි මේ ප්‍රවෘත්තිය කතා කළා. හොරණ කෝටි 3000 මුදල් කොල්ලය බැංකුවේ අල්ලලා නැහැ. මහමොලකරු බැංකුවේ ඇතුළෙම කෙනෙක්ද කියලා පොලිසියට සැක බව දිවයින වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ ඇතුළෙම කෙනෙක් එළියේ කාට හරි කියලා සල්ලි ටික ගෙනිච්චද කියලා. ඉතින් එයාගේ දුරකථන වාර්තා හැමත් මේ දවස්වල අරගෙන පරීක්ෂා කරන්න සූදානම් වෙන බව තමයි පොලිසිය දිවයිනට කියලා තියෙන්නේ. ඔය අතර මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. සලේ මානසික වෛද්‍යවරු ඉදිරියේ රඟපාලා මනෝ වෛද්‍ය වාර්තා පිළිගන්න බෑ. නීතිපති සහ අගතියටපත් පාර්ශවය එහෙම කියන බව තමයි වාර්තා වෙන්නේ. සුරේෂ් සලේ PTSD තියෙනවා, සියදිවි විනාසා ගැනීමේ අවදානමක් තියෙනවා රෙමි කියලා උසාවියට වාර්තා කරලා තිබුණා. මනෝවෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මානසික වෛද්‍යවරු ඉදිරියේ රංගනයක නිරත වී ඇති බවත්, ඔහුට අදාළව ඉදිරිපත් කර ඇති මනෝවෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව සහ අගතියටපත් පාර්ශවය අධිකරණයේදී ප්‍රකාශ කරපු බව තමයි වාර්තා වෙන්නේ. මෙතනදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මානසික වෛද්‍යවරු ඉදිරියේ රංගනයක නිරත වී ඇති බවත්, මනෝවෛද්‍යවරයා හම්බ වුණ වෙලාවේ ඉඳලා සලේ අඬලා මේක රංගපෑමක් ඔස්කා දෙන්න ඕන රංගනයක් බවත්, ත්‍රස්තයන් 8 දෙනෙක් බැලන්ස් කරපු සලේ පතෝලයක්ද යැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්න කරපු බවත් තමයි දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඉතින් සලේට කාන්සාව විෂාදය සහ පශ්චාත් කම්පන ආතති තත්ත්වයක් ඇති බව තමයි කලින් මනෝවෛද්‍ය විශේෂඥ වාර්තා ඉදිරිපත් කරමින් දක්වලා තිබුණේ. ඒ ගැන යන ආගියුමන්ට් එක තමයි යන විවාදය තමයි ඔය දිවයින වාර්තා කරලා තියෙන්නේ. ඒ තමයි අද දිවයින පත්තරෙන් අපිට බලන්න තියෙන ප්‍රවෘත්ති ටික. මං එනවා ආශ්චර්ය දින මින පුවත් පතට. ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300ක් රට පුරා තියෙන බව දිනමින තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරනවා. හොරණ සෙනෙහසේ කැදැල්ලටත් ලියාපදිංචියක් තිබිලා නැති බව තමයි කියවෙන්නේ. ඉතින් මේ ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 300 නිසි පරිදි ඉක්මනින් ලියාපදිංචි කර ගැනීමේ උත්සාහයක නිරත වෙන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය කියනවා. නිශ්චිත කාලයේදී ලියාපදිංචි නොකළහොත් ඒ ලියාපදිංචි නොකරන ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න බව තමයි ඒ අය සඳහන් කරන්නේ. ඉතින් බලනකොට වැඩි හරියක් තිබිලා තියෙන ලියාපදිංචි නැතිව නේද? ඔක්කොම 450 ගණන් තියෙනවා. 148 ලියාපදිංචි කරලා තියෙන්නේ. ඉතින් එකක් ගිනි ගන්න කම්ම මේ කලබලේ කාටවත් තිබුණ නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ ලියාපදිංචි නොකර පවත්වාගෙන ගිය 300කට අධික වැඩිහිටි නිවාස ටික ලියාපදිංචි කරගන්න ඉතින් මරණ 12ක් වෙනකම්ම ඉන්න වුණාද? ඊට කලින් ඒක මතක් වුණේ නැද්ද? එහෙම නැත්නම් ඊට කලින් කිව්වට කවුරුත් ගණන් ගත්තේ නැද්ද කියලා අපි දන්නේ නැහැ.
1: අනිත් එක මේ වැඩිහිටි නිවාස හරි ප්‍රසිද්ධයි ඉතින්නේ. ගොඩක් අය දන්න තැන්.
0: ඔව්, මේ විශේෂයෙන්ම ගින්න ඇති වෙච්ච තැන හැම හුඟ දෙනෙක් දන්න තැනක් මේක. මේ මං හිතන්නේ ඔය ලොකු අයියා කියන තැනත්තා මේකේ අධ්‍යක්ෂවරයා සමාජ මාධ්‍යවල මේ ජනප්‍රිය චරිතයක්. එයා මේ වැඩිහිටි නිවාසේ ඉන්න අයවත් ඒ එයාගේ සමාජ මාධ්‍ය ගිණුම්බල නිතර පෙන්නලා තියෙන හැම කතාබහක් තමයි ආරංචි වෙන්නේ. ඉතින් එහෙම තැනක් ලියාපදිංචි නොකර තමයි පවත්වගෙන ගිහිල්ලා තියෙන්නේ. බලමු ඉතින් ඒ දේවල් මොකක් හරි විදිහකට ඉස්සරහට යම් පිළිවෙලකට ගන්න කාට හරි හිතෙයිද කියලා අපි බලාගටින්න. ලක්ෂ හත්සිය තිහ කායතාවත්කම් පිළිබඳ යෝෂිතගේ නඩුව ජූලි නමවෙනිදට කල්ගිය බව දිනමින පුවත් පත වාර්තා කරලා තියෙනවා. යතර හැර ලස්සන ප්‍රවෘතියක් තියෙනවා. හොර මැණික් ගලක් උසාවියට දීලා ඇහැලියගොඩ OIC අත් අඩංගුවට කියලා ප්‍රවෘතියක්. මැණික් ගල් හොරකමක් සම්බන්ධයෙන් කියන්නේ පතලක හිමිකාරය.

0: දාපු පැමිණිල්ලක් මැණික් ගලක් හොරකම් කිරීමක් සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඊටවත් පොලිස් නිලධාරියෙක් මැදිහත් වෙලා මේ පරීක්ෂණයක් කරනවානේ. ඒ නිලධාරියා තමයි මේ ඉතුරු ටික කරලා තියෙන්නේ. මැණික් ගලක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකාර සොර අත්අඩංගුවටගෙන ඔහු සතුව තිබූ රුපියල් 140කට අධික මුදලක් සොයාගෙන එම මුදල අධිකරණයට ඉදිරිපත් නොකර පෞද්ගලික පරිහරණයට යොදා ගනිමින් ව්‍යාජ මැණික් ගලක් අධිකරණයට ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ඇහැලියගොඩ පොලිසිය ස්ථානාධිපතිවරයාව රත්නපුර කොට්ටාස විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා රාත්‍රියේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ කියන්නේ මැණික් ගලක් හොරකම් කළා තියෙනවා. ඊට පස්සේ හොරාව සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන ඒ සැකකාරයා ළඟ රුපියල් 140ක් තිබිලා තියෙනවා. ඒ 140 පොලිස් නිලධාරියා අරගෙන සමහර විට අර මැණික විකුණලා ගත්ත 140 වෙන්න ඇති. පොලිස් නිලධාරියා ඒක අරගෙන උසාවියට ව්‍යාජ මැණික් ගලක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඉතින් ඒ අර හොරාට වැඩිය ලොකු හොරෙක් නේද පොලිස් නිලධාරි හොරා. ඒ හරි ලස්සන වැඩක් ඒක. ඔය අතරේ විපක්ෂය හදන්න නම් සජිත්ගේ කඳට රනිල්ගේ මොලය ඕනේ කියලා නවීන් දිසානායක කියලා දින බද්දට මොනවා කරන්න ලෑස්ති වෙනවද කියලා. සහ ඒක තියනවා නේද මේ කියන්නේ කෙලින් නොකිව්වට සජිත් ඔයාට මොලේ නෑ කියලා කියන සුන්දර විදියක් නේද ඒක. ඒ කියන්නේ සජිත්ගේ කඳට රනිල්ගේ මොලය හයි කරන්න ඕනලු විපක්ෂය හදන්න නම්. සජිත් කියන්නේ විපක්ෂ නායක. එතකොට මේ කියන්නේ විපක්ෂ නායකට මොලේ නෑ, විපක්ෂ නායකට රනිල්ගේ මොලේ දෙන්න ඕනේ විපක්ෂය හදන්න නම් වගේ එකක් තමයි මට ඇහෙන්නේ. එහෙමයි, එහෙම නෙවෙයි දන්නේ නැහැ නවීන් දිසානායක මහත්මයා අදහස් කරලා
1: තියෙන්නේ.
0: රනිල් හා සජිත් ගත්තම දෙන්නටම සහජ හැකියාවක් තිබෙනවා. ඒ හැකියාවන් දෙකම එකතු කරලා අපි ගමනක් යන්න ඕනේ. මේක රනිල්ගේ මොලේට සජිත්ගේ කඳ එකතු කරනවා වගේ වැඩක්. එහෙම වුණොත් තමයි විපක්ෂය ශක්තිමත් වෙන්නේ කියලා කියනවා. පළාත් සභාව දැන් අයිතික වශයෙන් තැබිය යුතුයි. අපි ආණ්ඩුවට බල කරනවා පුළුවන් තරම් ඉක්මනට පළාත් සභාව තියන්න කියලා. පාර්ලිමේන්තු කෙටුම්පතක් පිළිබඳ කතා කරමින් පළාත් සභාව නොතියා ඇඟ බේරා ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා කියලා නවීන් දිසානායකම කියද්දි ඒක හරි විනෝදාත්මකයි. මං හිතන්නේ මේ විදිහට මේ පාර්ලිමේන්තු කෙටුම්පතක් පිළිබඳ කතා කරමින් පළාත් සභාව අපි නොතියා ඉන්නේ යහපාලන අඩු කාලේ ඉඳලා. ඉතින් ඒ කාලේ ඉඳලා මේ ඇත්තනම මේ රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ හදපු ප්‍රශ්නයක් තමයි මේ තාම මේ යන්නේ. ඉතින් ඒක දැනුත් කාටට විසඳන්න පුළුවන් ඕන වුණොත් විසඳන්නේ. ඉතින් හින්දා ඉතින් තාම ඒක ඒ විදිහට එහෙම තියෙනවා. නිසි කාලයට ඡන්ද තියන්න ඕනේ, පළාත් සභා ඡන්දය තියන්නේ නැහැ කියලා විපක්ෂයේ සිටියේදී ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් රනිල්ට චෝදනා කළා. ඒකත් එයා කියනවා. අපි ආණ්ඩුවට කියන්නේ ඒ ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු ඉටු කරමින් හැකි තරම් ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න කියලා. සමග ජන බලවේගය සහ අපි ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා තමයි මහනුවරට ඉල්ලන්නේ. ඒ ගැන කතා දෙකක් නැහැ කියලා නවීන් දිසානායක කියලා තියෙනවා. මම අන්තිමට දිනමින පත්තරේ අංජනගේ කාටුන් එක ගන්නවා. පොහොසත් රටක් ඕන නෑ, තිබුණු රට දෙන්න කියලා සමහරු ඉල්ලනවා.
1: හරි
0: කියලා එක්කෙනෙක් කොහම අනිත් කෙනා කියනවා එයාලා බංකොලොත් කරපු රටද කියලා අහනවා. හැබැයි මං හිතන්නේ ඒක නෙවෙයි, කවුරු හරි එහෙම පොහොසත් රටක් ඕන නෑ, තිබුණු රට දෙන්න කියලා ඉල්ලනවා නම් ඉල්ලනවා ඇත්තේ අර බංකොලොත් කරපු රට නෙවෙයි. ඒ රට බංකොලොත් වුණාට පස්සේ තව අවුරුදු දෙකක් වෙන ආණ්ඩුවක් තිබුණානේ මේ ආණ්ඩුව එන්න කලින්. මේ ආණ්ඩුවේ හුඟ දෙනෙක් ඒ අවුරුදු දෙකේ ඉඳලා තියෙන කොහම වෙලා. ඒක يعني ඒගොල්ලෝ නිතර කියනවා මේ තෙල් පෝලිං තිබිච්ච බංකොලොත් වෙච්ච රටක් අපි ගත්තේ කියලා. දැන් අපිට මතක එහෙම රටක ජනාධිපති උනේ රනිල් වික්‍රමසිංහ කියලා වෙන කෙනෙක්. එයා අවුරුදු දෙකක් ආණ්ඩුවක් කරලා තෙල් පෝලිං එහෙම නැතුව තියෙන රටක් තමයි ඇත්තටම මේ ඡන්දේ එහෙම තියලා නැත්නම් ඒ කියන්නේ ඒ විදිහට තිබුණ ඡන්දේවත් තියන්න වෙන්නේ නැහැ. ඒක මේ ආණ්ඩුවේ කට්ටියක් ඉන්නවා එහෙම කොහම වෙලා අවුරුදු දෙකක් ලංකාවේ ඉතිහාසෙන් මකණ්ඩම උත්සාහ කරන ඒගොල්ලෝ මකණ්ඩ හදන්න හදන්න ඉතින් මම හිතන්නේ කවුරු හරි ඒක මතක් කරන්නත් එපා නේද?
1: අර හොඳයි කිරින්දද?
0: ඔව් අරේ වන්දන. ඉතින් ආණ්ඩුව මේ අර මේ මැද්දේ අවුරුදු දෙකක් තියෙනවා.
1: නිකන්
0: අපිට මතකයි ඒවැ.
1: සුබ දවසක්.
0: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය.
4: සීලිවිරන්න ඇදෙන ඉස්තරම් තැනක් රන් පොහුමට ගෙවනව දැන් උපරිම මුදලක්
5: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: උදේ 8යි විනාඩි 8යි.
6: වේලාව ඔබ වෙත ගෙනාවේ
7: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ප්‍රියතා ටොප් ස්ටෝරි
1: ප්‍රදේශ පහකට ජල සැපයුම හිටුවයි. කොළඹ නගර සභා බල ප්‍රදේශ පහකට අද රාත්‍රී 8 දක්වා ජල සැපයුම හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ රාජකීය නාවල කොළුනාව ඔබේසකරපුර සහ මොරගස් මුල්ල යන නගර සභා බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම හිටුවීමට සිදු ඇති බවයි. අඹතලයේ සිට කොළුනාව දක්වා ජල සැපයන ප්‍රධාන සැපයුම නලමාර්ගයේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ජල සැපයුම අතහිටුවීමට සිදු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. ඉරානය සමග යුද්ධ කිරීමට තමාට ඇති හැකියාව පාලනය කිරීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයින් ඇතුළු නීති සම්පාදකයන් හෙළා දැක තිබෙනවා. සිය ට්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ ඒ දේශද්‍රෝහී ක්‍රියාවක් බවයි. ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා මතයේ එවැනි පළතක් සම්මත කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි ට්‍රම්ප් පැවසුවේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ යුදමය ක්‍රමාර්ග ගැනීමේ ඒකමතක තීරණ පාලනය කිරීම සඳහා නියෝජිත මාත්‍රිය මණ්ඩලය විසින් පනතක් සම්මත කර ගැනුණේ ඊයේ දිනේදී.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4
3: අද විතරයි සිකුරාදා
4: සියත දිවයින පුරා

0: දුන්න විසි කරලා මහා මහා විශාල තැටිය අබ්බිඳලා තියෙන
1: රුමේෂ් පතිරගේ.
2: රුමේෂ් නෙමේ රුමේෂ්.
1: රුමේෂ්ද?
2: රුමේෂ් පතිරගේ.
1: රුමේෂ් පතිරගේ කියලා තමයි තියෙන්නේ මේ රෙකෝඩ්ස් වල.
2: එහෙමද තියෙන්නේ?
1: අපි කිව්වා ආර් පතිරගේ. තරංග
2: හරි වාසදයක් කියන්නකො.
1: රුමේෂ් තරංග පතිරගේ.
2: හා හා වාසදයක් කියන්න.
1: ඒක නම් හරි.
0: ඔබ තව නාසාර කැමති නමක්
2: තරුණයා. අපිට රෙකෝඩ් එකක් කියලා තියෙන්නේ ඕකයි ඩොලර් එක 340ට ගිය එකයි විතර.
1: ඇයි සුසාන්තිකාගේ ජයග්‍රහණේ ඔච්චරයි තින්නේ? අපිට ජාත්‍යන්තරෝ කියලා කතා කරන්න තිබ්බ එකම එක දේ.
2: හරි ලස්සනයි නේද අද ඩොලර් එක? හරිම ලස්සනයි. 340යි. මොකද මන් දියමන මං කරපු
1: ඩොලර් 1000 මාරු කරගන්න හොඳ අවස්ථාවක්ද?
2: නෑ තා පොඩ්ඩයි
1: ඉන්නද? කොරියාවේ ඉතුරු නෝ ඩොලර් 1000 තියෙනවා මාස සතුව. නෑ වට හරි ඕකේ.
2: මීට බලමු කලබලයක් නෑ
1: මමට වෙලා වෙනකොට පොඩි පයින් පාරක් දෙන්න ඕනේ.
2: හරි පයින් ගහන්න මම මොකක් කරේ හේතුවක් ඔහේ ඉන්නේ පයින්
1: ගහන්න. දැන් මේ ඩොලර් එක මේ විදිහට උඩ යන එකත් එක්ක අපිට මොකද්ද තියෙන වාසිය? මොකද්ද
2: ඒක? මගෙන් අහන්න එපා.
1: හරි
2: ඒක මේ අහන්න ඕන එකෙන් අහන්න.
1: හරි ඕකේ.
2: මොකද ඒ ගැන කතා කරලා ඉවරයි මම.
1: ඒ කියන්නේ අපි හැමතිස්සෙම වාසිය ගැන කතා කරන්නේ. වාසිය මොකද්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න.
2: ඒක එකලින් අහන්න.
1: හරි ඕකේ.
2: මොකක් හරි වාසියකට තමයි ඔය යනවේ. මේ
1: සීරියස්ලි 340යි. ඕකේ.
2: ඔය අහලා තියෙනවද මේ ලෝක දැන් අපි මේ දවස්වල ඉරාන, ඇමරිකන්, ඊශ්‍රායල් පටලැවිල්ලෙමයි ඉන්නේ. හොඳ යෝජනා ඉදිරිපත් වුණා. ඕමන් දැක්කා ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා ඊ පෙරේද. කිසිම තත්ත්වයක් යටතේ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන්නේ නැහැ කියන සහතික ඉරානේ දුන්නා. ඒක හොඳ ලක්ෂණයක්.
1: හරි.
2: සාකච්ඡා ඉදිරියට පැවැත්වෙනවා කියලා. හැබැයි ඒක ඊශ්‍රායලය ලෙබනනයට ගහන එකට ඇමරිකාවයි ඉරානේ අතරේ තියෙන යුද විරාමය ඒව සම්බන්ධයක් නැහැ කියලා ඈරලා දානවා ලෙබනනයට.
1: යස්.
2: නිකමට හරි ඇමරිකාවෙන් හරි ඊශ්‍රායලෙන් හරි ඉරානෙට ගහවුණා. හැබැයි දැන් අපිට මේ ඊශ්‍රායලෙන් ඉරානෙට ගහපේ වාරංචින අඩුවේ නේද?
1: ඊශ්‍රායල් ඔව් නේද? යස්.
2: සමහරට කියන්නේ තේ මේ බෙන්ජි එහෙම කියන්නේ තේ නේ. කවුද අපේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ නැති බෙන්ජි?
1: නැතනා.
2: නැතා. නැතා බොයි.
1: නැතන්.
2: මේ I don't talk.
1: Okay.
2: Don't eat them. Don't eat them. We're talking.
1: Okay.
2: We're talking and we're talking. Huh? No, stick away.
1: Huh?
2: So don't. Gahanta baba, ngem gahapu kong kuit kong.
1: Oh, nene.
2: Apit dem me hitabu jiyuta kaali yuddha tunha tara dekka ne sudhu. Iran ek pavich karapu wage strategy ak api dekki ne.
1: Ek hari.
2: Amerika wing weva, Israel wing weva, Iranet gahapu kong. Iran e gahanne langama tiyenne medapere deka ratab balala. ඒ හරිය තියෙන මුලින්ම ගැහුවේ වටේ පිටේ තියෙන ඇමරිකානු කඳ වෘතු හොයලා හොයලා තමයි ගැහුවේ.
1: හරි.
2: ඩුබායි වලද, අබුඩාබිද, කුවේත්ද, ඔය කොහේ හරි තියෙන ඇමරිකන් බේස් එකක් හොයලා ගැහුවේ. දැන් ඇමරිකන් බේස් හොය හොය ඉන්නේ. අපිට ගැහුවා. ගහමන් කුවේත්. ගහමන් කුවේත්. එයාපෝට්ටේට
1: ගැහුවා.
2: එතකොට මොකද වෙන්නේ? මැද පෙරදිග රටවල් වලින් ඇමරිකාවට ගෙනා ඔය ඔයි මේ තමුසෙලා ගහන්න එපා එහෙට. උන් ගහන්නේ අපි.
1: ප්‍රෙෂර් එකක් එනවනේ.
2: ඔව්. දැන් වහින්ද මම ඔයාට ගහනවා.
1: ආ ඒවයි තියෙන්නේ.
2: හස්බන්ඩ්ට ගහනවා.
1: ඒ වහන්නේ.
2: ඒ මඩන් හස්බන්ඩ් මට කියනවා. ඒ යේ යයි. ඔයා මොකද ඔය කරන්නේ? මම නිකුටි ගන්න. මාර ස්ට්‍රැටජියා. යා ඉරානේ තේරුම් ගත්තා ඇමරිකාව මත තියෙන පීඩනය වැඩි කරන්න පුළුවන් කොහොමද?
1: හරි.
2: ඇමරිකාවට හිතවත් වීම පාපයක් කියලා හිතන ගානට අනිත් රටවල් වලට දැනෙන්න තමයි ඉරානේ හැම වෙලාවෙම වටේ පිටේ තියෙන මැද පෙරදිග රටවල් වලට ඒගොල්ලන්ගේ මිසයිල් ප්‍රහාර එල්ල කරන්න. අමුතු ස්ට්‍රැටජියක්. මම විශ්වාස කරනවා ඇමරිකාව කිසිසේත්ම ඒ ප්‍රතිචාරය බලාපොරොත්තු වුණේ නැහැ.
1: ඕකේ.
2: ඇමරිකාව හිතුවා ඇමරිකාව ඉරානයට ගැහුවොත් ඉරානේ ආපහු ඇමරිකන් නැවකට, ඇමරිකන් බෝට්ටුවකට, ඇමරිකන් ප්ලේන් එකකට මෙහෙම ඇමරිකන් ප්ලේන් බර ගාණක් ඩැමේජ් වුණා හොඳේ. රිපෝට්ස් වල හැටියට 40 ගාණක් විතර ඇමරිකානු යුද ගුවන් යානා විනාශ වුණා කියලා කියනවා. ඒව නිකන් අර අnder the carpet තියෙන රිපෝට්ස් මිසක් මේ යුද්ධයේදී කවදාවත් ඇත්ත තොරතුරු එළියට එන්නේ නැහැ. මොකද අර සංසු කියලා ඉන්නවනේ මේ හෙන යුද සෙන්පතියෙක් චීනේ බිහි වෙච්ච.
1: හරි.
2: එයා හැම වෙලාවෙම කියනවා Show them you are strong when you're weak. Show them you're weak when you're strong. ඔබ දුර්වල විට ඔබ ශක්තිමත් බව සතුරාට පෙන්වන්න.
1: හරි.
2: ඔබ ශක්තිමත් විට ඔබ දුර්වල බව සතුරාට පෙන්වන්න. ඒ කියන්නේ ඩිසීව් කරනවා. රවටන එක තමයි කරන්නේ.
1: හරි.
2: ඒ නිසා කොයි වෙලාවක තමන්ට ඩැමේජ් වුණා කියලා කිසිම රටක් ලේසියෙන් කියන්නේ නැහැ. මොන තරම් ඩැමේජ් එකක් සිද්ධ වෙලා තිබ්බත්.
1: ඕකේ.
2: ඉතින් මේ
1: ඔය විදිහට තමයි වෙන්නේ වැඩ කටයුතු.
2: අපිට ඉතින් මේ ඩොලර් රේට් එක පොඩ්ඩක් පහළට එන එක ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙනවා. මැද පෙරදිග තියෙන යුද වාතාවරණය ඇත්තටම සාමයේ අතටම කැරකිලා යනවා නේද? එහෙම වුණා කියලා හෙට ඩොලර් එක අඩු වෙන්නේ නැහැ.
1: හරි. ඒකත් දැනගන්න එපේ.
2: සති දෙකකට හමාරකට කලින් අර 350 ගානට ගිය අපේ ඩොලර් එක 330 ගානට ගෙනාපු ප්‍රාතිහාර්ය වගේක් පෑවොත් ඇරෙන්න.
1: හරි.
2: නිකන් ඩොලර් එක පල්ලෙහාට එන්න වෙන හේතුවක් නැහැ. දැන් වෙළඳපොළේ බොරතෙල් වල ගණන් පොඩි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඩොලර් 80 ගණන් 90 ගණන් වලට. වැඩේ තියෙන අපි බොරතෙල් වැඩිපුර පාවිච්චි කරන රටක් නෙවෙයිනේ. ඒක දන්නවනේ දැන්.
1: Yes ඒකනේ.
2: දැන් මේවා දැනගෙන ඉන්න ඕනේ. විහිළු කතා විතරක් නෙමෙයි. මේවා පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. මොකද මේක හෙට දවසේ ඔබයි මායි කන බත් එකේ බත් කනවද පස් කනවද කියලා තීරණය වෙනවනේ මේවයි. හෙට අපි බත් කනවද පස් කනවද කියලා තීරණය වෙනවා මේ ලෝකයේ හැසිරෙන විදිය මත. මොකද අපි ආනයන ආර්ථිකයක් මත ජීවත් වෙච්ච රටක්. අපේ රටේ කර්මාන්තත් බර ගානක් ආනයනය කරපු අමුද්‍රව්‍ය මත, ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර මත, තාක්ෂණයේ මත යැපෙන රටක්. මේක මේ එක රැට මේ කවුරු හරි එන වීරයෙක් ඇවිල්ලා මේ වෙනස් කරන්න බෑ. ඔයා කියන්නේ අපේ රටේ පොතක් අච්චු ගැහුවත් කඩදාසි ටික පිට රටින් ගේන්න වෙලා තියෙන.
1: ඒකනේ නේ.
2: ප්‍රොඩක්ට් එකක් විකුණන්න ලේබල් එකක්, බොක්ස් එකක් මොකක් හරි වාදනයක් හදන්න මොනවා හරි එකක්,
1: බෑග් එකක්,
2: ප්ලාස්ටික් බෑග් එකක් හදන්න පොලිතින් ඇට ටිකක් ගෙනාවත් අපි ගේන්නේ රටින් ලොක්. ඒවට ඩොලර් වලින් ගෙවන්න වෙලා තියෙන රුපියල් වලින් ගෙවන්න බෑ. දැන් සමාජයේ වෙන කතිකාවතක් තියෙනවා. මාකට් එකේ තියෙන මුදල් රිප්ලේස් කරාද අලුත් නෝට්ටු වලින්? අපි දන්නවා දැන් අලුත් නෝට්ටු තියෙනවා.
1: 2000
2: නෝට්ටුව දකින්න.

0: නැත්නම් අලුතෙන් සල්ලි අච්චු ගැහුවාද කියලා. IMF එකේ තියෙන ඩිරෙක්ටිව්ස් වල හැටියට සල්ලි අච්චු ගන්න බැහැයි වගේ එකක් අපේ ඔළුවේ තියෙනවා. එහෙනම් තිබිච්ච සල්ලි ප්‍රතිෂ්ඨාපනය කළාද? පරණ ඉරුණු ඩැමේජ් වෙච්ච සල්ලි වෙනුවට අලුත් සල්ලි කොළ මාකට් එකට ආවද? නැත්තම් ඇත්තටම සල්ලි අච්චු ගැහුවද? කවුරුවත් හරි අදහසක් දෙන්නේ නැහැ. හ්ම්. ඉතින් අපිට අන්දනමෙන් තමයි ඒක බලාගන්නේ.
1: ඒකනේ. එහෙනම් යන්න ඕනේ මේ වීකෙන්ඩ් එකේ මොකක් හරි බලන්නනේ.
0: ඔව්.
1: එහෙමවත් බලාගන්න. නැත්තම්
0: කවුරුවත් මෑනියෝ කෙනෙක් නැද්ද බලන්න අපිට?
1: ඉන්නවද තුන්.
0: තොරතුරු දැනගැනීමේ පණත නෙමෙයි. මෑනියෝ කෙනෙක් කියන තමයි දැනගන්නේ.
1: හනුමන්තා දේවියට කතා කරලා තමයි කරන්න තියෙන්නේ.
0: තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඇහුවත් නිකන් හරි විස්තරයක් ඔය තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඔය ඉල්ලීමක් කරන්න අපි බලන්න.
1: හ්ම්.
0: ඒකෙත් ඔය අතර හු වෙන මොන හරි තොරතුරු දෙනවා මිසක් හැම තොරතුරුම දෙන්නේ නැහැ.
1: හ්ම්.
0: විස්තරයක් අහන්න ටෙලිෆෝන් කෝල් එකක් ගත්තර කවුරුවත් ලයින් එකට එන්නේ නැහැ. අපි නිවුස් රූම් එකක් කරන හින්දා දන්නවනේ.
1: ඒකනේ නේද?
0: ඉතින් මේ මන්දා ඔය මොනවා නොකරත් කමන්නේ. වේගෙන් තේරුම් ගන්න රටේ දිශානතිය.
1: හරි.
0: විසඳුම් ඉතාම කඩිනමින් හොයාගන්න සිද්ධ වෙලා තියෙනවා. හ්ම්. මේක එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ඔව ආණ්ඩුවකට විතරක් අයිති රටක් නෙමෙයි අපි හැමෝම ඉන්න රට.
1: හරි.
0: මේකට ප්‍රශ්නයක් ආවොත් ඒ හැම ප්‍රශ්නයකටම අපි හැමෝම මුණ දෙනවා. හ්ම් හ්ම්. අපි වැටුනොත් අපි හැමෝම වැටෙන බවත්, අපි ගොඩ ගියොත් අපි හැමෝම ගොඩ යන බවත් හිතන්න. හීනකින්වත් පතන් දෙපා වැටෙන්න. අපි ගිජුලි හිනියෝ නෙමෙයි, අපි වල්චර්ස් නෙමෙයි. වැටුනට පස්සේ ගෙඩිය කටේ දාගන්න බලාගෙන ඉන්න සත්තු වගේ හැසිරෙන්න හොඳ නැහැ මේ වගේ වෙලාවක.
1: අනිවාර්යෙන්.
0: ඔව්. රටක් විදිහට. ගම් වතුර කාලේ එකම කොටේට ගොඩ වෙච්ච ණයයි මුගටියයි වගේ කොච්චර විරුද්ධකම් තිබුණත් අපි මේක ගොඩ
1: දාගන්නවා.
0: මම ඉන්නේ නම් එතන.
1: යස්.
0: හොඳක් කියලා දෙයක් සිද්ධ වෙන පොඩිම දෙයක් හරි කමන්නේ ඉදිරිපත් වෙලා කරන්න. මේ වෙලාවේ නැති බේත් පස්සේ වැඩක් නැහැ. මේ වෙලාවේ බඳින් නැති පත්තු පස්සේ බඳලා වැඩක් නැහැ.
1: මේ වෙලාවේ නැති කොත්තමල්ලි ආයි පස්සේ වැඩක් නැහැ.

0: சுமேஷ்மல்லியா சுரத்தலா சண்டியா
1: පොඩි කාල බෙදර බඩු වී තත්ත ඇවිල්ල
2: දෙමවපියන්ට
1: කොච්චර සතුරු දවසත් ගමකොය දන්නන
2: විස්තර නම් හෝගන්න බැරිවුණා ඉතින් අර
1: කවුරුහරි දන්නවද මේ රුමේෂ් පතිරුගේ මල්ලිගේ ගම?
2: දැක්ක යාගෙන ලුකු.
1: යා කොහොමද මේ ගමන ආවේ?
2: ඒවත්
1: හොයන්න ඕනේ. මොකද අපි සතුටු වෙන්න පිදුරු ගහේ පවා එල්ලෙන්න ලෑස්ති වෙලා ඉන්නේ.
2: ඊයස් අනිවාර්යෙන්.
1: අපිට හිතර සතුටක් අවශ්‍යයි. මිත්‍රවරුනි.
2: හරි.
1: පිදුරු ගහේ එල්ලෙන්න ඕනේ. අපි රුමේෂ් මල්ලිගේ ඇඟේ එල්ලෙමු.
2: මං එයාට gift එකක් ලෑස්ති කරනවා. ඇලුමැක්ස් එක එකතු වෙලා මං එයාට ජැව්ලින් එකක් මට හිතනවා එයාට හදලා දැන් මං බැලුවා ජැව්ලින් හදන්නේ සාමාන්‍ය කොයි කොයි
1: මේවා ස්පෙෂල් ඇලුම් එක ස්පෙෂල් ඇලෝයි එකක් ඇලුමිනියම් කියලා අපි නිකන් තනි නම කිව්වට
2: හරි
1: දැන් ඇලුමිනියම් වලින් මේ හට්ටි මුට්ටි හදනවානේ
2: ඕ ඒක
1: දැන් හට්ටි මුට්ටි හදන්න පාවිච්චි කරන ඇලුමිනියම් වලින් ජනෙල් දොරවල් හදන්න බෑනේ
2: ඕ
1: ජනෙල් දොරවල් හදන්න පාවිච්චි කරන ඇලුමිනියම් වලින් ජැව්ලින් එක හදන්න බෑ
2: යස්
1: ආ මේ වගේ තියෙනවා ඇලුමිනියම් මෝනිස්සන් ඉදන් තියෙනවා
2: ආ ඕකේ
1: දැන් ඔය එයා රයිෆල් වලට වායු පිස්තෝල වායු තුවක් වලට ඇලුමිනියම් මෝනිස්සන් පාවිච්චි කරනවා ඒක තව જાතියක් එතන ඇලුමිනියම් යොදා ගන්න වැඩ යනවා වෙනස් වෙනවා
2: වෙනස් වෙනවා
1: දාපි රුමේෂ් මල්ලිට තව හෙල්ලක් හදලා දෙනවනම් අපි පොඩි චූටි චූටි හෙල්ලක් හදමු
2: චූටි චූටි ලස්සන එක
1: පොඩි හෙල්ලක්
2: හදමු ඇත්තට ඇලුමැක්ස් එකට පුළුවන් නේද ලස්සන gift එකක්
1: ආ ආ ආ මේකේ මිස් බලන්න ඔය ආ මේ දෙකේ ඉන්න හරි මිස්
2: හරි අයියේ මං එකට ආව මොකද
1: එකට එන්න කලින් මිස් දෙකේ ඉඳලා බලන්න පොඩි කාලයක් දෙකේවත් ඉන්න පුළුවන්ද බලන්න
2: දෙකේ ගොඩක් කල්
1: ගොඩාක් අය දෙක වෙන්න කලින් එක වෙන්න යනවානේ
2: හරි
1: ඔව් ඊට පස්සේ තමයි එක දෙක වෙන්නේ එහෙමයි
2: රයිට් අපි ඇලුමැක්ස් එක කතා කරන්නේ මේ ජනෙල් දොරවල් ඊට පස්සේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඇලුමිනියම් ගැන
1: ඒ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඇලුමිනියම් කියන්නේ
2: හරි
1: ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් අපි ගාව මොකක් නම්බර් එකක් තුන නේද
2: මොකක්
1: මිස් ඔයාට මෙහෙම කරන්න පුළුවන්
2: construction
1: ඔව් construction එක මම දන්නවා මිස් ඔයාට මෙහෙම කරන්න පුළුවන් හා ඔයාට ඕන නම් පුළුවන් මේක මගේ පැත්තට දාලා තමන්ගේ චරිත රැක ගන්න
2: හරි
1: නැත්තම් පුළුවන් ඔයාට මේක කතා කරන්න ගිහිල්ලා
2: හරි
1: උන් හිටි තැන් නැති කරගන්න කොයි එකද කරගන්න ඕනේ
2: number 1
1: උන් හිටි තැන් නැති කරගන්න
2: ඕනේ ඒක 2 නේ number 1 ඕනේ
1: එහෙනම්
2: හරි
1: මේ ස්වාමීන් වහන්සේ කියන දෙයක් අහගෙන
2: හරි
1: එහෙමයි එහෙමයි කියලා හිතනනම්
2: හරි
1: තමන්ගේ තරිතේ වරිගේ දෙකම රැකගන්න
2: හැබැයි මේ ජොබ් එක දෙනු ඩොක්කි මට hina වෙන්නත් පුළුවන් කියලානේ
1: දැන් අපිට hina යයි
2: right මොකද කියන්නේ construction එකට තමයි අපි සාමාන්‍යයෙන්
1: ගන්න කොල ටික ගන්න එතන බංගෙඩිය වගේ ඉන්න වෙතන කිසිම document එකක් නැහැ මේ වටද මම මේ වගේ මිනිස්සු තියාගෙදි
2: සර් පොඩක් ඉන්න සර් මොන document එකද
1: ඕන ගන්න ඇලුමැක්ස් documents ගන්න
2: right
1: ගන්න ඒගොල්ලන්ගේ ඇලුමිනියම් මේ කන්ස්ට්‍රක්ෂන් වලට පාවිච්චි කරන ඒ ඇලුමිනියම් වර්ගය මොනවද කියලා ඇලෝයි මොකද්ද කියලා අපි කියන්න ඕනේ දැන්
2: අනිවාර්යෙන් අපි ගැන කතා කරන්න
1: ඕනේ ආ මේ තියෙන මේ ගැන ආ මේ තියෙන මෙන්න කන්ස්ට්‍රක්ෂන් සඳහා පාවිච්චි කරන ඇලෝයි කාණ්ඩය
2: yes
1: මේවා වැඩක් නැහැ දැනගන්න
2: හරි
1: ඇලුමැක්ස් එකට ගිහිල්ලා ජනෙල් දොරවල් ටිකට ඕන කරන්නේ මේවා ටික ගත්තා නම් ඉවරයි
2: ඔව් ඒක හරි
1: ජනෙල් දොරවල් වලට ඕන කරන ඒවා ටික නෙමෙයි කෙලින්ම ජනෙල් දොරවල් උනත් ගත්තා කි රෙඩිමේඩ් බඩු තියනවා ගන්න ඕනේ
2: බිල්ඩින් සිස්ටම් එකම තියෙනවා.
1: ඉනි මගක් උණක් තියෙනවා ඕන්නම් ගන්න.
2: හරි ඔකේ.
1: ඒගොල්ලන් හැම ෆිනිෂ් ගුඩ් සෙට් එකක් තියෙනවා. හිතට වැදුනොත් රෝදේ අලුතෙන් හොයාගන්න යන්න ඕනේ. ඒක අරන් ගිහලා ගෙදර හයි කරන්න. ප්‍රමිතිය තමයි වැදගත්ම කියන එක තමයි හැම වෙලාවෙම ඇලුමැක්ස් හිතන්නේ. ඔබට ඔබ ජීවත් වෙලා ඉන්න තාක්කල් ඔබ ඇලුමිනියම් වලින් ඉන්ස්ටෝල් කරපු දේවල් ඔබේ ගෙදරට දාපු විදිහටම අපි මැරෙන දවස වෙනකම්ම තියනවා දකින්න ඕනේ නම් ඒක ඇලුමැක්ස් වලින් ගන්න ඒ සර්ටිෆිකේෂන් එක ලෝකේ හොඳම ඇලුමිනියම් සර්ටිෆයි කරන ආයතනෙන් ඇලුමැක්ස් එකට තැටිය තියලා දීලා
2: තියෙනවා yes
1: මට ඔබට කියන්න තියෙන එච්චරයි ආකිටෙක්චරල් ප්‍රොඩක්ට් සඳහා කියන්නේ
2: ආකිටෙක්චරල් ප්‍රොඩක්ට් සඳහා හ ආකිටෙක්චරල්
1: ප්‍රඩක්් සඳහා. එම මගින් එම බෝචි වගේ කඩන්න ආකිටෙක්චරල් ප්‍රඩක්් සඳහා.
2: ආකිටෙක්චරල් ප්‍රඩක්් සඳහා හරි
1: කිව්වා කිව්වා
2: කිවෙන ආකිටෙක්චරල් ප්‍රඩක්් සඳහා
1: දැන් කිව්වා. පාවිච්චි කරන ඇලුමිනියම් කාණ්ඩය වන්නේ
2: පාවිච්චි කරන ඇලුමිනියම් කාණ්ඩය වන්නේ
1: 60/63.
2: 60/63.
1: දැන් මේක දැනගත්ත කියලා අපි මොනවා කරන්නද? අපිට ගන්න පුළුවන් දෙයක් නැහැ.
2: හැබැයි අපි දන්නවා මේක තියෙන්නේ කොතනද?
1: ඇලුමෙක්ස් එකේ කියලා අපි දැනගන්න ඕන.
2: Yes.
1: ඒගොල්ලන්ගේ තියෙන්නේ මේ ඇලුමිනියම් පටි නෙමෙයි.
2: හරි.
1: නිකන් ඇලුමිනියම් පටි 4-5ක් තියෙනවා. ඕක විකුණන්න නෙමෙයි මේක ගන්න.
2: ඔව්.
1: බිල්ඩින් සිස්ටම් එක තියෙන්නේ. දැන් දොරක් තල්ලු කරන ඇලුමිනියම් දොරකට උඩින් යටින් චැනල් එකක් දුවන. සමහර ඒවා රෝලර්ස් දුවන. සමහර ඒවා ඇකිලෙන හින්ජස් තියෙනවා.
2: හරි, ඔකේ.
1: මං අහගන්න.
2: යා.
1: අර මහත ඝනකම ඇලුමිනියම් එක දැම්මා මේ දොර බරයි. ඒ බරට මහතට දාපුවම තමයි ගෙදරකට ලස්සන.
2: හරි.
1: එහෙම බරට දැම්ම වගේ නෙමෙයි ඇලුමිනියම් සිස්ටම් එකට එන හරිම සරණේරුව දාන්න ඕනේ. නැත්තම් ඒ බර දොර
2: දරා ගන්න බෑ.
1: දොරක් උස යන්න යන්න දාන්න ඕන සරණේරු ගාන වැඩි කරන්න ඕනේ. එකට එකලොනේ නියතියක් තියෙනවා.
2: හරි, ඔකේ.
1: මෙච්චරක් උස නම් මෙච්චරක් සරණේරු තියෙන්න ඕනේ. අපි ඒකයි මේකට සිස්ටම් එකක් කියන්නේ. සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? හදලා ට්‍රයි කරලා බලලා අඩුපාඩු හදලා සර්ටිෆයි කරලා මාකට් එකට එන එකක්. ඒක සිස්ටම් එකක්. නෑ, තන් නිකන් මේ ඇලුමිනියම් කෑලි ටිකක් විතරයි තියෙන්නේ.
2: Yes, yes.
1: මට මහන්සි.
2: Right, උදේ 10න් පස්සේ මම යම් කිසි ආයෝජන මේකකට යන්න ලෑස්තිලා ඉනෝ ආයෝජනයක් කරන්න යන්න ලෑස්තිලා ඉනෝ අරවින්ද
1: මොකද්ද
2: මම 1,05,000ක් අරගෙන ඇවිල්ලා තිනවා. මම කෙලින්ම කමර්ෂල් බැංක් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් දාන්න හිතාගෙන ඉනෝ. 11,000ක් දක්වා පොලිය දෙනවා කියන ඒ නිවුස් එක ඔය දන්නව දවස් ගානක් තිස්සේ නම් මම මේකට රෙඩි වුණා.
1: නිකම් මේ මාස කීපයක් පිටිපස්සට බලන්නකො මං හිතන්නේ ෆික්ස් ඩිපොසිට් එකකට 5-6% වගේ තමයි තියෙන්නේ.
2: ඔව්, පොඩි පොඩි ගණන් තියව. මම මඩම 6.5 තිබ්බා මතකයි.
1: 6-7.
2: ඔව්.
1: පොඩි පොඩි ගණන් එක එක තැන්වල වෙනස් වුණා.
2: Yes.
1: මැනිකෙත්. 9 නම් පෙන්නේ නැහැ කොහෙවත් මම දන්න විදියට.
2: දැන් මේ කතා කරන්නේ 11,000ක් දක්වා කියන රේන්ජ් එක ගැන අපි මේ දැන් කතා කරන්නේ.
1: දක්වා නෙමේ පහු කරන්නත් පුළුවන්.
2: ඕ
1: බැංකුව මාසල් බැංකුව අපිට කියනවා 11,000ක් දක්වා.
2: හරි.
1: ඒගොල්ලන්ගේ තව මොකද්ද ඔය ඇප් එකක් දෝ මොකනවාද ඔය එකක් තියෙනවලු. ඒක හරහා දැම්මොත් එහෙම තවත් මොකද්ද කරලා තව ටිකක් උඩට ගන්න පුළුවන්ලු අතට හම්බ වෙන ගන්න.
2: ඒ කියන්නේ දැන් ෆ්ලෑෂ් ඇප් එකෙන් හරි එහෙම නැත්නම් කොම් බැංක් ඩිජිටල් හරහා හරි සල්ලි ආයෝජනය කරනවා නම් 11,000ටත් වඩා වැඩි පොලියක් ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙනවා කමර්ෂල් බැංක් එක. වව් ගුඩ් නිව්ස් නේද? එහෙනම් අදම පුළුවන් නම් බැංක් එකට යන්න. එහෙම නැත්නම් 13:16 කියන නම්බර් එකට කතා කරලා වැඩේ කරගන්න. නැත්නම් මේ ඕගොල්ලෝ සමනින් ඇප් යූස් කරලා
1: අපි කියන හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියලා.
2: This is රිදී රේඛාව නේ.
1: This is it.
2: Yeah, definitely.
1: මේ රිදී රේඛාව තිබ්බට වැඩක් නැහැ. ඉතින් ඒක මොන හරි වැඩක් ගන්න ඕනේ. නැත්නම් රිදී රේඛාව ඔහොම තියලා නැති වෙලා යයි.
2: Okay. හරි, ඒ වගේම පොඩ්ඩක් අපි කතා කරමු මේ බජාජ් ත්‍රිවිල් ගැන. පොඩ්ඩක් අපි දැනුවත් කරන්න ඕනේ අපේ බජාජ් පාරිභෝගිකයන්ව. දැන් ඒගොල්ලන්ට ඕනේ, ඒගොල්ලන් සමහරකට පරණ ත්‍රිවිල් එක තියෙන අයට ඕනේ අරවින්ද අලුත් ත්‍රිවිල් එකට යන්න බජාජ් 236cc. දැන් ඒගොල්ලන්ට ඇත්තටම බජාජ් ෂෝරූම් එකට ගිහිල්ලා වැඩේ කතා බහ කරගෙන කරගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ 236cc අලුත් ත්‍රිවිල් එකක් ගන්න දැන් මේ වෙලාවේ අමාරු කට්ටිය ඉන්නවා. හැබැයි ඕගොල්ලන්ටත් ඔය තියෙන ත්‍රිවිල් එක
1: ගන්නව නම් දැන් ගන්න ඕනේ.
2: දැන් ගන්න ඕනේ නේ. මේක තමයි වෙලාව නේ. ආරයිට්, ඕකේ.
1: ගන්නව නම් දැන් ගන්න. මේ වගේ කාලෙක හැමෝම Tamanට දෙන්න පුළුවන් මේ හැම සහනෙම වගේ පාරිභෝගිකයෙක් වෙන්න බලන්න.
2: Yes, ඒක හරි.
1: මොකද මේ ව්‍යාපාරත් මේ රෝල අහගෙන යන්න ඕනේ ඉස්සරහට නේ.
2: ඕ ඕ.
1: ව්‍යාපාරත් රෝල ගහගෙන කොහොම හරි තල්ලු කරගෙන ගේම ඉස්සරහට ගහගෙන යන්න. එතකොට පාරිභෝගිකයව ඩිස්කරේජ් වෙන්න දෙන්නේ නැහැ. පාරිභෝගිකයට හැම වෙලාවෙම මොනවා හරි වාසියක් පාස් කරන්න හදන වෙලාවක කාලෙක අපි ඉන්නේ.
2: රයිට්.
1: ඔබ බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ. යන්න ඩේවිඩ් පීරිස් බෝට සමාගමට ගිහිල්ලා මේ අලුත් ත්‍රිවිල් එක ගැන අහන්න.
2: හරි.
1: මොකද්ද කරන්නේ? කොහොමද මට මේක ගන්න පුළුවන්? මට ගාන සම්බන්ධයෙන් මොකක් හරි කල්ල කරකෝලා දෙන්න පුළුවන්.
2: පුළුවන්ද? Yes. ටෝක් කරන්නකෝ.
1: අලුත් ත්‍රිවිල් එකේ එන්ජින් කැපැසිටි එක වැඩි වෙච්ච එක ෆෝල් එෆිෂන්සි එක මාරු විදිහට බලපාලා තියෙනවා. සාමාන්‍යයෙන් එන්ජිමක් ලොකු කරනකොට අපි දන්නවා එන්ජින් ලොකු වාහනවල පෙට්‍රල් කරන්නේ පෙට්‍රල් ඩීසල් කරන්නේ නැහැ කියලානේ අපි අහලා තියෙනවා. මේක තනි කරම අනිත් පැත්තනේ.
2: 236cc උනා විතරයි මේකේ තෙල් කරන එකත් වැඩි උනා.
1: සෑන දුරට වැඩියුන් ෆෝල් එෆිෂන්සි එක හොඳටම හොඳයි කියලා තමයි පාවිච්චි කරනයි කියන්න
2: හරි ඕකේ
1: ඩිජිටල් මීටර් දීලා රේඩියෝ සෙට් එක හයි කරලා ස්පීකර්ස් දාලා ඇතුලේ ලස්සන ඉන්ටීරිය
2: හරි
1: මේ සෙටප් එකක් දීලා
2: රිවර්ස් කරන්න බටන් එකකින් පුළුවන්කම දීලා
1: අර ඉන්ටීරිය අපි ඉස්සර ඉන්ටීරිය කිව්වම අපි නිකන් කාර් ජීප් විතර නේ අනේ 14 වාහනනේ ඉන්ටීරිය ගැන කතා කරන්නේ නැහැනේ වෙනදා 3 wheelers ගැන අද අලුත් 3 wheel එක ගැන කතා කරනකොට අපිට විශේෂම ඉන්ටීරිය ගැන කතා කරන්න වෙනවා
2: ඔයාට කියන්නේ අර සාමාන්‍යයෙන් බාර් එකක් තියෙනවනේ 3
1: wheel බාර් එකක්
2: දෙකයේ පහලි බාර් හරිද මං කියන්නේ අර තියෙන අල්ල ගන්න අර කැල්ල තියෙන
1: බාර් එකක් තියෙන කියන්නේ
2: දැන් පිටිපස්ස යනකොට අර අල්ලගෙන යන්න තියෙන පොඩි බාර් ඔහොමම තියෙන
1: මොකක් කරගමන බාර් එකක් තියෙනවනේ බාටෙන්ඩ කෙනෙක් ඉන්නේ
2: ඒක කවර් කරලා එවලා තියෙන්නේ දැන් වෙනදට අපි දකින්නේ නිකන් මෙහෙම කියන්නේ සාමාන්‍යයෙන් තහඩු හරි යකඩ වලින් හරි ඒ බාර් එක තියෙනවනේ අපි දකින්නේ ඒක ලස්සනට කවර් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ
1: ඒක තමයි අලුත්
2: 236 cc 3 wheel එකේ
1: ඉන්ටීරිය ගැන වෙනදාට වෙනදා වගේ නෙවෙයි ඉන්ටීරිය ගැන මේ පාර අලුත් 3 wheel එකේ පුදුම විදියට කල්පනා කරලා තියෙනවා
2: yes ඒක හරි
1: ඔය ඇති 3 wheel එක ගන්න මිනිහට ඔය ඇති ගන්න නැති මිනිහට ඊට වඩා කියන්න ඕනේ ගන්න නැති මිනිහට
2: ඔව් ඔව් එහෙම ඕනේ නැහැ නේද ගන්නයි
1: අපිට එහෙම
2: ඔව් 8:39 දැන්

0: తిలకవర్ధన టెక్స్టైల్స్ లైఫ్ స్టైల్ එකට ගැළපෙන స్మార్ట్ డ్రైవ్ එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
2: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
3: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
4: ඒලවලවසන් NIBM, the City University Samkin, Ope Global Life Kodanaga Ganna, UK, Australia, Malaysia, Ho Russia, Vishwavidyalayakin, Lo Piligat Upadhyak, Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Ho Logistics and Unshaking Sampurna Karanna, Adama Amatanna, Binduai Ekaikai, Hatsitis Tegaidaha, NIBM, the City University, the place to be.
5: Shaktimat Samagamaka, Buddhimat Tayojaneya, Dinaharsi, Jeshapurvasi, Stavar, and Bansanhas, Yer Ekolaidash. මහතයිනමයක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
6: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550

0: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිත.
1: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB finance වෙතින්. අමතන්න 0112 200 200.
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න prime group 13.22.
4: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා dpmc ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
5: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
7: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112 200 700 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
9: 98.2 98.4 සියත

0: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා

0: Okulu salala, bana nala vala, ranganda sivmaliye. Okulu salala, bana nala vala, ranganda sivmaliye. Okulu salala, bana nala vala, la la la la la la ta ta ta ta
1: ta. Then api Rumesh. What another Rumesh made like koi ini kila?
2: Eh, Italy.
1: Italy koi din?
2: Italy.
1: Rome ayin.
2: Rome, okay.
1: Hari. යා රෝමේ පැවැත්වෙන විශේෂ ක්‍රීඩා උත්සවයකයි
2: ඉන්නේ. Yes.
1: ඒ ක්‍රීඩා උත්සවයේදීම හෙල්ලවිසි කිරීමේ තරඟයෙන් තිබිච්ච රෙකෝඩ් එකක් හැදුවා.
2: Yes.
1: එයාගේ පර්සනල් බෙස්ට් රෙකෝඩ් එක මේක. ආසියාවේ දෙවෙනි තැන. ලෝකයේ හෙල්ලවිසි කිරීමේ අටවෙනි තැන. ඒක සුළුපටු එකක් නෙවෙයි.
2: Definitely.
1: මං හිතන්නේ සුසන්තිකාගෙන් පස්සේ තවත් කවුරු හිටියද?
2: අපිට ඔලිම්පික් සිහිනයකදී හිටියේ සුසන්තිකා විතරයි නේද? එහෙම බැලුවොත්.
1: අපි ක්‍රීඩාවෙන් සැහෙන දේවල් achieve කරලා තියෙනවා. මේ මෑත කාලිනව ඇහෙන ලස්සනම කතාව මේක.
2: අනිවාර්යෙන්.
1: නිසා මම හිතුවා මේ ක්‍රීඩාව ඇතුළත තව තවත් අමුතු දේවල් තියෙනවා.
2: හරි.
1: ඔය 1996 ඔලිම්පික් උළෙල ලෑස්ති කරන ඇට්ලැන්ටාවල. ලෝක ප්‍රකට සමාගමක් තියෙනවා. ක්‍රීඩා උපකරණ ඇඳුම් සපත්තු නිෂ්පාදනය කරන රීබොක් කියන සමාගම. රීබොක් සමාගම කල්පනා කරනවා ඔලිම්පික් වල තමයි ලෝකේ ක්‍රීඩා සැනකෙළිය විදිහට එදා ඉඳලම සලකන්න. තමන්ගේ ප්‍රචාරණ කටයුතු වලට මීට වඩා හොඳ තෝතැන්නක් නැහැ කියලා රීබොක් සමාගම තීරණය කරලා ඒගොල්ලෝ ඇමරිකන් ඩොලර් මිලියන 40ක් ඇට්ලැන්ටා ඔලිම්පික් කමිටුවට දීලා කියනවා අපි කැමති මේ පාර ඔලිම්පික් උළෙලේ නිල සහ එකම පාවාන් සහ ක්‍රීඩා ඇඳුම් අනුග්‍රාහකයා වෙන්න කියලා. ඒගොල්ලෝ රූල් එකක් ගේනවා රූල් 40 කියලා.
2: හරි.
1: මිලියන 40ක් දීලා ඔයා හිතන්න මේ මිලියන 40 කියන්නේ පොඩි සල්ලියක් නෙමෙයි 1996 වගේ කාලෙක.
2: ඔව් අනිවාර්යෙන්.
1: අති විශාල මුදලක්. මොකද ඉල්ලීම? අපි මිලියන 40ක් දෙනවා. අපි තමයි මේ ඔලිම්පික් උළෙලේ නිල සහායකම පාවාන් සහ ක්‍රීඩා ඇඳුම් සම්පාදකයා. මේ වෙනකොට නයිකි සමාගම අඩිඩාස් පූමා වගේ ඔය ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න ආයතන ටික දුප් කියලා සිස්ටම් එකෙන් ඔලිම්පික් වලින් එළියට දාන්න තමයි මේ හදන්නේ. හැම ක්‍රීඩකයම තමන්ට අනුග්‍රාහකත්වයක් අරගෙන තියෙනවා ඔය කියන මොන හරි සමාගමක.
2: ඔව්.
1: ඒ වගේ ක්‍රීඩාවේ දක්ෂකම් දක්වපු හොඳ චරිත අල්ලලා තමන්ගේ සමාගමෙන් අනුග්‍රාහකත්වයේ දක්වන එක ඉතාම සාමාන්‍ය තත්ත්වයක්.
2: ඔව්.
1: නයිකි අඩිඩාස් පූමා ඒගොල්ල ටග් ගාලා හොඳ ක්‍රීඩකයෙක් මිනිස්සු කතාබහලක් මිනිස්සුන්ගේ අතර කතාබහට ලක් වෙච්ච දක්ෂයෙක් වුණොත්
2: ටග් ගාලා ස්පොන්සර් කරනවා.
1: පටස් ගාලා ස්පොන්සර් කරනවා.
2: යස්.
1: ඒක එකක් තමයි එයාගේ ජීවිත කාලෙම අඳින ඇඳුම් ටික.
2: හරි.
1: තමන්ගේ ආයතන සන්නාමය යටතේ දෙනවා. සපත්තු දෙක දෙනවා, මේස් දෙක යට ඇඳුමේ ඉඳලම දෙනවා. බැනියම පවා. නයිටිය පවා. නයිටිය නම් දෙනවා දන්නේ. නයිටි දෙන දන් නිදාගත්ත කෙනෙක් කියලා නෑ නේද?
2: දැන් ඔක්කොම ටික දෙනවා.
1: එහෙම දැකලා ඇති ඔබ. ක්‍රීඩා උළෙලවලදී ඒගොල්ලෝ නිකන් නෙමේ සන්නාමයක්
2: අඳින්නේ.
1: යම්කිසි නිල සන්නාමයක් අඳිනවා නම් ඒකේ අදහස එයාට බොහෝ විට ස්පොන්සර්ෂිප් එක හම්බෙලා තියෙනවා.
2: ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි
1: සියලු දේ. ඔව්. ඇඳුම් පැළඳුම් දීලා බේරෙන්න බෑ.
2: ඒකනේ.
1: සල්ලි වලින් පවා එයාගේ මුළු ජීවිතේම බලා ගන්න මට්ටමට යනවා.
2: ඒවා
1: කොන්ට්‍රැක්ට්ස්. සමහර ඒවා අවුරුදු 5, 6, 7, 8 දුවන කොන්ට්‍රැක්ට්ස්. දැන් මේ රිබොක් සමාගම මොනවද කරේ? ඒ විදිහට ස්පොන්සර්ෂිප්ස් තියෙන කිසිම ක්‍රීඩකයෙකුට තමන්ගේ ස්පොන්සර්ගේ ලෝගෝ එක තියෙන ඇඳුමක් ඇඳගෙන ඇට්ලැන්ටා ඔලිම්පික් උළෙලට එන්න බැරි තැනට වැඩ කරන එක තමයි අර මිලියන 40 දීලා ඔලිම්පික් කමිටුවේ නමාගෙන රීබොක් එක බලාපොරොත්තු
2: වෙන්නේ. හරි හරි.
1: මේ ප්‍රශ්නේ වැඩියෙන්ම අපහසුතාවයට පත් උනේ ඒ වෙලාවේ බ්‍රිතාන්‍යයේ හිටියා සුපිරි කෙටි දුර ධාවන ශූරයෙක් ලින්ෆෝඩ් ක්‍රිස්ටි කියලා. එයා තමයි 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ මීටර් 100 රන් පදක්කම ගත්ත ආදයා. මේ අපේ රුමේ ශාදයා වගේ
2: තරුණ
1: ගැටයා.
2: ඕකේ.
1: එයාව ස්පොන්සර් කරලා තිබුණේ ලෝක ප්‍රසිද්ධ පූමා සමාගමෙන්. මං හිතන්නේ ඔයා නොදන්න කාලේ පියුමා කියලා කිව්වේ පූමාකට නේද? පියුමා නෙමෙයි පූමා.
2: මං කියේ පුහුමා කියලා.
1: පුහුමා කියලා කිව්වා.
2: පූමානේ පූමා.
1: දැන් ලින්ෆෝඩ් ක්‍රිස්ටි කල්පනා කරන හුටා. දැන් මගේ අනුග්‍රාහකයා පූමා, ඔලිම්පික් එකේ එකම සහ නිල අනුග්‍රාහකයා රිබොක්. දැන් මම කොහොමද ඇඳුමක් ඇඳන් පාරේ යන්නේ? පාරේ යන්නේ නෙමෙයි.
2: මේකට යන්නේ.
1: ඔලිම්පික් උළෙලට යන්නේ.
2: ඕ.
1: මේක ලින්ෆෝඩ් ක්‍රිස්ටිට වඩා ප්‍රශ්නයක් වුණා පූමා සමාගම. තමන් ගාව ඉන්න හොඳම තුරුම්පුව, ලෝකේ ඉන්න මීටර 100ේ දක්ෂම ක්‍රීඩකයා, තමන් අනුග්‍රාහකත්ව දායකත්වය දැක්වේ මේ වගේ වෙලාවක ලෝකෙින් දක්ෂම කෙටි දුර දහවන්න ශූරයා අඳින්නේ අපේ ඇඳුම කියලා පෙන්න ගන්න තිබිච්ච වෙලාව.
2: ඔව් ඒකනේ.
1: ඒකට ගේම ඉල්ලලා තියෙනවා රීබොක් එකෙන් ලස්සනට. දැන් මොකද කරන්නේ? 17 කල්පනා කරනවා. මේ පොත්පත්වල ලියවිච්ච ලස්සන කතා.
2: හරි.
1: හැබැයි මතක තියාගන්න, රීබොක් මොන ගැටේ ගැහුවත් ඒ ගැටේ කපන්නත් පූමගාව බෙහෙත් තියෙනවා. කොමාරි ගේම අතෑරියේ නෑ ඒගොල්ලෝ. මේගොල්ලෝ බොහොම රහසිගත සැලැස්මක් මේකට හැදුවා. මේකට ක්‍රිස්ටිවත් සම්බන්ධ කරගත්තා. ලින්ෆෝඩ් ක්‍රිස්ටි කිටි දුර දහවන ශූරයා රන් පදක්කම් ලාභියා.
2: හරි.
1: එයාවත් ගෙන්නලා කිව්වා we have a plan. හං හං.
2: Tell me.
1: ක්‍රිස්ටි.
2: Yeah,
1: of course we have a plan.
2: Yes.
1: We are going to ruin Reebok plans.
2: Yeah, okay. Let's do this.
1: දැන් ඔයා කියන්නේ දැන් මේ Reebok සමාගම මේ නීතිය දාලා තිබුණේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන පරිසරය ඇතුලේ තමයි මේ කිසිම දෙයක් නැත්නම් අපිට ගෙදරවත් එකක් ඇඳගෙන ඉන්න බැරි වෙනවා.
2: ඒකනේ.
1: ගෙදරටවත් කලිසමක් ඇඳගෙන ඉන්න බැරි වෙනවා එහෙම වුණා.
2: ආ ආ. හරි.
1: ඔලිම්පික් පැවැත්වෙන ක්‍රීඩාංගණය ඇතුලේ තමයි මේ නීතිය බලපෑවෙන්නේ.
2: කියන්නේ පරිශ්‍රයේ.
1: අඳින්න මිනිහෙක් රීබොක් අඳින්න ඕනේ.
2: හරි ඔකේ.
1: එයාට ස්පොන්සර් කරලා තින්නේ පූමද නයිකිද ඒ බයිලා වැඩන්නේ. අඳින්න ඕනේ රීබොක්.
2: හරි.
1: වැඩේ යටින් යනවා. දැන් මෙහෙත් එහෙමනේ ගොඩාක් වැඩ යටින් යනවා.
2: දන්නේ නැහැ නේ. එළියට එනකම්.
1: කොහොම ගිහලා නා යනකොට දන්නේ නැහැ. යටින් යන්නේ.
2: හරි.
1: කොමාරි මේ ඔලිම්පික් ක්‍රීඩාවලල පැවැත්වෙන තැනට එපිටින් පොඩි ගම්මානයක ඔලිම්පික් වලට පටන් ගන්න කලින් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කෝල්
2: කරනවා.
1: පූමායකට සම්බන්ධ නීති විශාරදයෝ කිව්වා, බ්‍රෝ රීබොක් එකේ නීතිය මේ ප්‍රෙස් එකට බලපාන්නේ නැහැ කියලා.
2: හරි.
1: ෆෝන් දැන් ප්‍රෙස් එක තියෙනවා. ක්‍රීඩකයෝ එනවා. මාධ්‍ය වේදියෝ කැමරා, මයික්, රෙකෝඩින් මැෂින්.
2: හරි.
1: පොත්පත් පෑන් උස්සගෙන ඇවිල්ලා. වා හිතන්නකෝ. ඔලිම්පික් උළෙලකට කවරේජ් එක දෙන්න මොන මීඩියා එකෙන්ද නොයන්නේ කියලා.
2: ඒකනේ.
1: මුළු ලෝකෙම මීඩියා, මුළු ලෝකෙම තියෙන කැමරා ටික මානගෙන දැන් ඔන්න පටන් ගන්නවා. ලොකුම ප්‍රශ්නේ රීබොක් එක මේ ගහපු ගේම ලින්ෆෝඩ්ව තමයි ටාගට් වෙන්නේ හැම මීඩියා එකකටම. හැම මීඩියා එකක්ම දැනගෙන හිටියා ලින්ෆෝඩ්ගේ ස්පොන්සර්
2: පූමා කියලා.
1: දැන් පූමා වැඩේ ඇනගෙන ඉන්නවා වගේ හැඟීමක තමයි සීළු මීඩියා ඉන්නේ. මොකද රීබොක් ගහලා තියෙනවා ගැටයක් මෙලෝ යක්ෂයෙකුට ලියන්න බැරි. ක්‍රීඩාව පැවැත්වෙන පරිසරය ඇතුලේ කිසිම අනිත් ස්පෝර්ට්ස් සම්මානයක් අඳින්න බෑ රීබොක් කරුණම. ලින්ෆෝඩ් දැන් ප්‍රෙස් එකේ ඉඳගෙන ඉන්නවා කළු පාට කණ්ණාඩි කුට්ටමකුත් දාගෙන. ඔක්කොම ප්‍රශ්න වටේ පිටේ අහලා හැම කැමරාවක්ම එක වෙලාවක ලින්ෆෝඩ් ක්‍රිස්ටි පැත්තට හැරෙනු. මාධ්‍යවේදියෙක් නැගිටලා අහනවා, ඔබට ප්‍රශ්නයක් නේද මේ පාර ඔලිම්පික් උළෙල? ලින්ෆෝඩ් හිනා වෙනවා.
2: හරි.
1: ඔබගේ අනුග්‍රාහකයා පූමා. නමුත් ඔබට මේ පාර පූමා ඇඳුම් පූමා සපත්තු ඇඳගෙන ක්‍රීඩා ගම්මානය ඇතුළට එන්න බෑ නේද? ඔබට බෑ නේද ස්ටේඩියම් එක ඇතුළට එන්න? ඔබ රීබොක් ඇඳන්ද දුවන්නේ?

0: කරන්න
1: හිතුවා.
0: විෂන් කෑකට පුළුවන් නම් ඒ පූමා සලකුණ අර පූස් පැටිය නේද?
1: ඔව් ඉන්නේ නිකන්.
0: පූමාගේ පූස් පැටිය.
1: බලු පැටියක් වගේ.
0: බලු පැටියක් වගේ ඉන්න පූස් පැටිය. පූමාගේ ඉන්න කොටි පැටියක්.
1: කිටියා කිටියා.
0: ආන්නේ පූමා පැටිය වගේ ලෙන්ස් දෙකක් හදලා දෙන්න. මාත් හෙටයි නම් දානවා සුදු. හරිම ලස්සනයි මේ පින්තූරේ. ඒක නොගිය මීඩියා එකක් නෑ. රීබොක් එක මිලියන 40ක් වේදම් කරලා කරපු කැම්පේන් එක.
1: හරි.
0: ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී ඉවර කළා දැන්.
1: බ්‍රාවෝ.
0: හුරා. හුරා.
1: මාස්ටර් ප්ලෑන් නේ.
0: කොහොමද ඇඩි?
1: ඒක මාරු. මාර ලස්සනයි.
0: හරිම ලස්සනයි.
1: හරි.
0: ලින්ෆෝඩ් ක්‍රිස්ටි ගැස් දෙක. පොඩි පූම පැටව දෙන්නේ ගැස් දෙකේ ඉන්නවා. අස්සනට එළියයි ඒක.
1: හරි ඔකේ.
0: කැමරාව මුකුත් නෑ. zoom කර කර අල්ලනවා. හැම නිවුස් එකකම යනවා. රීබොක් එකට ඇඬෙනවා. ඇඬිලා වැඩක් නැහැ. ගෙවලා ඉවරයි. ආයි තින්ක් ලින්ෆෝඩ් ඇඳුන් නැතුව දිව්වත් අවුලක් නැහැ දැන්. අවශ්‍ය කරන ප්‍රචාරණය මොහොතින් අරන් ඉවරයි. අන්න එහෙමයි බ්‍රෝ මැත් ගහනවා නම් ගහන්න.
1: හරි මං ඒක මෙයා වෙලා හංගන විෂන් කෑ ගැන කියලා මේ අමුතෙන් මෙතන මේ පොඩ අපි කතා කළා මේ අමු.
0: වා ගැන විෂන් කෑ එකේ තියෙනවා මම ගිහින් බැලුවා. මේ ඇස් ලස්සන කරන්න මේ පිරිමි ළමයි නම් ගොඩක් දානවා අඩුයි.
1: සමන කටිය දානවා. එහෙම ගා කෙනෙක්
0: මේ ලස්සන ඒවා තියෙනවා. මට කලර්ස් වගේක් පෙන්වන්න.
1: හරි.
0: මට දාන්න ලැද්දයි ඇත්තටම. ඉක්මාර ලස්සන කාච තියෙනවා. කන්ටැක්ට් ලෙන්ස් නේ කියන්නේ.
1: කන්ටැක්ට් ලෙන්ස්.
0: තුම ලස්සන කලර්ස් තියෙනවා.
1: ඔයාලට නිල් පාට දුඹුරු පාටම මාරි දිර මැච් වෙයි කියලා මට හිතන ආරේ.
0: මට මං හිතන්නේ හරියන්නේ නැති වෙයි.
1: නෑ නෑ ලස්සනට තියෙයි.
0: මං නිල් පාට දෙයක් දාන්න.
1: මං කොළ පාට තමයි ආස.
0: මං එන කොළ පාට දෙයක් දාන්න.
1: මම මට මැච් වෙන්නේ කොළ.
0: මම කියන්නේ එපා. ඉතින් මමනේ මේ කතාව ගෙනාවේ මේ කරලිය.
1: නෑ වාට නිල් දුඹුරු. කිව්වට වා දුඹුරු try කරලා බලන්න වාට වෙනම ලුක් එකක් එයි. මාර ලුක්
0: එකක්. මම නිල් පාට කාච දෙයක් දාන්න දෙට ඉන්නම් බලන්න.
1: ඈ? කන්න.
0: මාවත් cover කරයිද පත්තරේයි.
1: ඒයි ඉතින් දන්නේ නෑ. එවුනාට ඔයාට හොඳ
0: මේ තාත්තිව එක්කගෙන ගිහිල්ලා එයාට නිල් පාට මේ කාච දෙකක් දාමු. කොළ පාට කාච දෙකක්.
1: දැන් අපිට ඕන ඇස් පෙනීමේ දුර්වලතාවයක්
0: තියෙනවා. ලස්සන වේනේ.
1: ඕ
0: මෝ අම්මි බය වෙයි. අත්ති දිහා හැමෝම බලනවානේ.
1: යස් යස් යස්. කක්කරි
0: කියලා. ඔය වයිසක යාට එන්න තරුණ පෙනුම තියෙන තාත්තලා ඉන්නවා. තාත්තා එක්කන් යන්නේ නැද්ද මේ ඇස් පරීක්ෂාවකට? ෆාදර්ස් ඩේ එනකන් ඉන්න එපා. මිනිස්සු ඕකට එක්කන් යන්නේ. කොහොම හරි උනන්දු කළා. මම මේ දරුවන්ට කියන්නේ යමක් කමක් තේරෙන දරුවන්ට කියන්නේ. කොහොම හරි කළා තාත්තව එක්කන් යන්න ඕන විෂන් කෑයකට. ඇස් දෙක පරීක්ෂා කරලා බලන්න. ඇස් පරීක්ෂා කරන සල්ලි ගන්න නැහැ විෂන් කෑ එකේ.
1: හරි ප්‍රශ්නයක් තියෙනවා නේද?
0: ප්‍රශ්නයක් තියෙනවන්නේ කන්නාඩි හඳන්නේ.
1: ඕ ඒකනේ.
0: තාත්ති ගැස් දෙක හොඳයි කියලා අහගත්තාම ඉතින් හොඳයි නේ. තාත්තරත් හිතන හොඳයි. පුළුවන් නම් මේ ඔය තව ටෙස්ට් කීපයක් තියෙනවා.
1: හරි.
0: ඔය සයිලන්ට් කිලර් කෙනෙක් නේ අයි ප්‍රෙෂර් කියන එක. ඒක චෙක් කරගන්න. ඒක චෙක් කරගන්න ඕන කරන උපකරණ තියෙනවා. සාමාන්‍යයෙන් හැම විෂන් කෑ ශාකාවක්ම අංග සම්පූර්ණව හදලා තියෙනවනේ. ඒ අක්ෂි පරීක්ෂාවට තියෙන දක්ෂකම් සුදුසුකම් තියෙන දක්ෂ වෙලා විතරක් මදි. දක්ෂ බවට සර්ටිෆයි වෙලා තියෙනවා. ඒ කියන්නේ සුදුසුකම්.
1: හරි.
0: ඒ සුදුසුකම් ලබලා තියෙන කවුද ඒගොල්ලන් කියන්නේ?
1: අක්ෂි විශේෂඥයෝ.
0: අක්ෂි විශේෂඥයෝ ඒගොල්ලන් එහෙමද කියන්නේ?
1: විශේෂඥයෝ නේද?
0: නේද? ඒ අක්ෂි පරීක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුම තියෙන අය.
1: හරි.
0: හැම විෂන් කෑ ශාකාවකම ඉන්නවා.
1: අනිවාර්යයෙන්.
0: ඒ විෂන් කෑ ශාකාව හරි ලස්සනට හදනවනේ. ඒ හදන එන මිනිස්සුන්ට එතන බොහොම ප්‍රියමනාප තැනක් කරන්න නැතුව ඔබව බය කරන්න නෙවෙයි.
1: අනිත් එක ටිකක් වෙලා අපිට ඉන්න වෙනවනේ. දැන් සාමාන්‍යයෙන් ගියාම තව තව දේවල් කරන්න, අනිත් එක සන්ග්ලාසස් බලන්න. අපි කාලේ ඕනේ.
0: සමහර වෙලාවට අපි මේ අර ඇස් පරීක්ෂාවකට යන්නේ.
1: හරි.
0: නමුත් එහෙම ගිහිල්ලා අපි අවු කණ්ණාඩියක් චෙක් කරා කියලා කිසි අවුලක් නැහැ.
1: ඕ ඒකනේ තින් වෙලා වරගෙන ලස්සන්ට ඉන්න පරිසරය හදලා දීලා තියෙනවා විෂන් කෑ එකේ.
0: එහෙම අවුලක් නැහැ ඒකලංග. ඕ මේ තියෙන කණ්ණාඩි 4500ම දාලා බලන්න එහෙම අවුලක් නැහැ. එහෙම දාලා බැලුවා කියලා කවදාවත් විෂන් කෑයක ඔබව පුෂ් කරන්නේ නැහැ ඒක ගන්න.
1: යස්.
0: ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩඩ් ඔක්කොම ජෙනුවින්. ඒගොල්ලන්ගේ ඇස් පරීක්ෂා කරන උපකරණ සියල්ලම ලෝකේ තියෙන හොඳම ඉහළම ස්ටෑන්ඩඩ් එකේ බඩු.
1: හරි.
0: ඒගොල්ලන්ගේ ළමයි ඉන්න ළමයි ඔක්කොම ඇහැ සම්බන්ධව විශේෂඥ දැනුම තියෙන අය. එතකොට ඔබට අවු කණ්ණාඩියක් සිලෙක්ට් කරලා දෙන්නේ සාමාන්‍ය අවු කණ්ණාඩියක හැඩය මූණට කොච්චර හොඳට ගැලපෙනවද කියන එක පිළිබඳව සෑහෙන හොඳ පුහුණුවක් දැනුමක් තියෙන අය. සමහරවිට ඔබටයි මටයි තේරෙන්නේ අපේ මූණට ගැලපෙන කණ්ණාඩියක් හොයාගන්න.
1: ආ ඒක හරි.
0: ඒ ළමයි ඔබට කියන මම තෝරගත්තේ තේම. ඒ ළමයි ඔබට කියනවා දාලා නෑ සර් ඒක නෙමෙයි. තව ටිකක් ෆ්‍රේම් එක තික්නස් එක වැඩි එකක් දාන්න. සර් මේක දාලා බලන්න. දැන් බලන්න සර්. දැන් මේක කලින් එක දාලා බලන්න. සර් කොකද හොඳ? මමම කියනවා අර මිස්කීප් එක හොඳයි. සර් මේකෙත් සර් කලර්ස් තියෙනවා. අපි ඒක දාලා බලමු.

0: හරි ඕකේ.
1: ඒ ඔක්කොම බලලා අපිට කියනවා සර් මොකද හිතන්නේ? හොඳයි මම ගන්න හිතාගෙන නෙමෙයි ආවේ. කමක් නැහැ සර් අපි වෙන වෙලාවක් ගමු.
0: No problem.
1: අපි වෙන වෙලාවක් ගමු සර්. සර් සර් එන්න මේ මේ මේ ෆ්‍රී වෙලාවක එන්න සර්. අපි ආයෙත් පාරක් ඔය ඉතුරු ටිකක් දාලා බලලා සර්ට මේ මේ සංග්ලාස් පෑරයක් ගන්න හිතුණාම එන්න. නැත්නම් ආයි ආයි ඇවිල්ලා ආයි චෙක් කරගෙන යන්නේ මවුලක් නැහැ. රුපියල් 10000කට අඩුවෙන් කරගන්න වැඩ ගොඩාක් එතන තියෙනවා.
0: ඒක
1: හරියට 10000කට අඩුවෙන්. සල්ලි තියෙනවනේ ලක්ෂ ගණන් වලින් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මේ විෂන් කෑ එකේ ලස්සන බලලා කොර වෙන්න එපා. කොර වෙන්න බයක් නැහැ නේ හැපෙන්න නැන්නේ.
0: ඒකනේ.
1: මොකද කොර වුණොත් ඒ මිනිසුන් කරගන්න බෑ. මොකද කොර වුණොත් බෙහෙත් නැහැ ඒගොල්ලෝ ගාව. ඇහි මොනාරි ප්‍රශ්නයක් આવත් මොකක් හරි ඒගොල්ලෝ මට කිව්වා පරීක්ෂා කළා කිව්වා. වාගේ මේ මේ මේ දෝෂ නැහැ. නමුත් ඇහැ පොඩ්ඩක් ඩ්‍රයි වෙනවා. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් පාවිච්චි කරනවා වැඩි ඇති.
0: හරි.
1: ડોક્ટર කෙනෙක් හම්බ වෙන්න. ඇහැ පොඩ්ඩක් ඩ්‍රයි වෙන්න බලලා තියෙනවා. ඒක පොඩ්ඩක් නිවැරදි කරගන්න නැත්නම් කාචය ඩැමේජ් වෙන්න පුළුවන් කාලයක් යද්දි කියලා.
0: ආ ඕකේ.
1: ආ. ඉතින් මට ඒ උපදෙස් ටික හරි වටිනවා.
0: ඕ ඒක ඇත. කලින් ලෑස්ති.
1: මම මේ සෙනසුරාදා හිට හිට. මම ડોક્ટર කෙනෙකුට ඇස් දෙක පෙන්වන්න යන දාගත්තා. මට ඒ උපදෙස් කාගෙන් දාන්නේ? විෂන් කෑක මට දුන්නේ.
0: වාව් නියමයි නේ.
1: අනේකයි.
0: රයිට්. 9:05.

0: ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවාක්සියා ලීටර එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
2: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 82 59 94.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: උතුර දකුණු මධ්‍යමයාකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත Lifestyle Residences. දැන්ම අමතන්න Prime Group 10

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200
3: සියත දිවයින පුරා

0: FM
1: උදේ 9:00 විනාඩි 8යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: වැඩිහිටි නිවාසවලට අදාළ නීති දැරිවේ. නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරකු මධ්‍යස්ථාන සභාවෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රජය පවසනවා. සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍ය උපාලි පනිලගේ සිත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මෙවන විට සකස් කර අවසන් බවයි.
2: ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මේ වෙනකොට මේ අතරම දැන්ට තියෙන පනසට සංශෝධනයක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා ගිය අවුරුද්දේ අවසාන භාගයේ මේ වෙනකොට අපි ඒක ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් එකේ යවලා තියෙනවා අවශ්‍ය නීතිමය ශිෂ්ටාචාර ලබා ගැනීම සඳහා. ඒ අමතරව ඩේටියන් රඟපලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අපි රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ රෙගුලාසි අපි අවසන් ඩ්‍රාෆ්ට් එකත් හදලා මහජනතාවට අපි විවෘත කරලා තියෙනවා අදහස් ලබා දෙන්න.
1: මේ අතර ගිනිගැනීමට ලක් වූ මිල්ලනිය බටකොඩ වැඩිහිටි නිවාසයේ සිටි භාරකරුවන් නොමැති වැඩිහිටියන් මෙවන විට කතරගම රජයේ සුරකු මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. දැන් විදෙස් පොතක්. රුසියාවේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරන බව එරට ජනාධිපති බ්ලදිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන ප්‍රධානීන් සමග පැවති රැස්වීමකදී. යුක්‍රේනයේ විසින් එල්ල කළ ඇතැම් ඩ්‍රෝන ප්‍රහාර රුසියාවට ළඟා වූ බැවින් ගුවන් ආරක්ෂණ පද්ධතිය තවත් වැඩිදියුණු කිරීමට තීරණය කළ බවයි පුටින් පැවසුවේ. මේ අතර රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති බ්ලදිමීර් පුටින් හමු විය යුතු බවට යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කී ඉල්ලීමක් කර තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. 98.2 98.4 සියත

0: had enough. I had enough.
1: ඔබේ දවස
0: සිහින දකිවි.
1: මොනර කිරිලි.
2: මම මේ දවස්වල ෆිනිෂින් ඉගෙන ගන්නවා.
1: නයිස්.
2: මොනවාද ෆිනිෂින් කියන්නේ?
1: ෆිනිෂින් කියන්නේ ඉවර කරන්න ඉගෙන ගන්නවා.
2: ඒක නම් ඉගෙන ගන්න දෙයක් ලොකු නේ.
1: මට දෙන්නකො මං ඉවර කළාම දෙන්නම්කො.
2: ඒ ෆිනිෂින් නෙමෙයි මං කියන්නේ.
1: හරි, ඔකේ.
2: දැන් මේ තැනකට ගියාම කණ්ඩ බොණ්ඩ ගෑරුප්පුව හැන්ද.
1: හරි.
2: පොඩි පිහිය, මහ පිහිය, බටර් පිහිය.
1: ඕ.
2: කෝප්පේ පීරිසිය, ලොකු තැටිය, පොඩි තැටිය. සුප් හැන්ද, සුප්පිඟාන සුප් එක.
1: හරි.
2: මං ආසයි ඒක ඉගෙන ගන්න.
1: නයිස්. පස්සේ ඩෙසර්ට් එකේ හැන්ද, ඒකේ පිඟාන, ඒකේ මොකක් හරි එක නේ.
2: දැන් ඔයාට හෝටලයකට ගිහිල්ලා
1: හරි
2: කිරිත එකක් හදාගන්න ඕන උනොත් ඔයා කොහොමද ඕඩර් කරන්නේ? වාට ඕනේ ලොකු හෝටලයකට ගිහිල්ලා
1: හරි
2: වාට කිරිත එකක් හදාගන්න ඕනේ. අපි පැල්වත්ත ගැන කතා කරන්න කලින්
1: හරි
2: මේ කතා කරලෙමු.
1: ඒ කියන්නේ මම ඕඩර් එක දාන්නේ කොහොමද කියලා අහන්නේ.
2: ඔයා කොහොමද එතන ඔයාව වේට් කරන කෙනෙක් ඉන්නවා?
1: කිරිත එක මං කියන මේ
2: වේටර් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු හෝටලයකට ගියාම වේටර්
3: මල්ලි,
2: වේටර් මල්ලි,
3: එන්න එන්න,
2: කිරිත එකක්
1: කුණුවට හොඳට යාරේ දාන
2: ඩග්ගල 5 ස්ටාර් හෝටලෙක ඩග්ගල වේටර් කිරිත එකයි. මේක බුහාරි හෝටලේ නේ.
1: ආරයිට්
2: 5 ස්ටාර් එක.
1: මං කියනවා
2: ඩග්ගල පොඩි පොඩි නෝට් පෑඩ් එකකුයි පෑනකුයි අරගෙන
1: yes
2: So how can I help you, sir?
1: Yeah.
2: What can I serve you with?
1: එතකොට
2: කොහොමද ඔයාලට කිරිත එකක් ඕනේ කියලා කියනවා.
1: මං කියනවා milk tea please. Milk tea please. Hey.
2: Milk tea please. හොඳයි. වරදක් කියන්නේ මේ.
1: හරි.
2: හ්ම්.
1: එතකොට එයා කිරිත එකක් ගෙනත් දෙයි මට.
2: එතකොට එයා කිරිත එකක් ගෙනත් දෙන්නේ නැත් ඔබට.
1: එහෙනම් මොකද වෙන්නේ? ඉතින් මං ඉල්ලන්නේ milk tea කියලා.
2: ඒ මිනිහා කිරිත එකක් හදලා ගෙනත් දෙනවා ඔයාට. ඒ මිනිහා ඔයාට ගෙනත් දෙන්නේ තේ පෝච්චියයි සීනි පෝච්චියයි කිරි කෝප්පේ. ඔයාට කෝප්පෙයි පීරිසියයි හැන්දයි.
1: මේක හරි වැඩක්.
2: ඔයා තමයි කිරිත එක හදා ගන්නවා.
1: හරි.
2: I'll have a milk tea. I'll have a pot of milk.
1: Yeah, pot of milk.
2: එතකොට එයා ගෙනත් දෙනවා ලොකු තේ පෝච්චියයි.
1: හරි.
2: sugar සීනි ජුණ්ඩයි.
1: හරි. ඊරාසේ milk ටිකයි.
2: පොඩි පොඩි කිරි භාජනයකුයි.
1: හරි.
2: මේ කිරි බාල්දියක් විතර ගෙනත් දෙන කිරි පෝඩ්ඩයි.
1: තේ නම් හැලියක් විතර ගෙනල්ලා දෙනවා.
2: තේ ගෙනත් දෙනවා විශාල පෝච්චියක්.
1: හරි.
2: ටී පොට් එකක්ම ගෙනත් දෙනවා. එතකොට ඔයා කරන්නේ මොනවද? වාගේ පිරිසි කෝප්පෙට ඉස්සෙල්ලාම
1: තේ වක් කරනවා.
2: කහට ටික වක් කරගන්න. ලොකු පෝච්චිය. ලොකු පොච්චෙන් කහට ටික වක් කරගන්න. ඔයා සීනි පාවිච්චි කරනවද?
1: යස් මම පාවිච්චි කරනවා.
2: මම පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මේ කිරිත එක හදාගන්න ඔයා ෆ්‍රෙෂ් මිල්ක් එක දාන්න ඕනේනේ. සුදුම සුදු පාට කිරි ටිකක් ඔයාට ගෙනත් දීලා තියෙනවා.
1: හරි.
2: ඔයා සීනි දාන්නේ කොයි වෙලාවෙද?
1: මං කිරි එක දාලා තමයි සීනි දාන්නේ. ඇයි වැරදිද?
2: එළ දෙනක් නේදී.
1: මම sugar syrup එක හරි දාන්නේ මේක දැම්මම පස්සේ කිරි දැම්මම පස්සේ
2: සීනි දාන්නේ තේ එකට කිරි දාන්නේ ඊට පස්සේ.
1: ඇයි?
2: ඇයි කියලා අහන්න එපා. ලෝකේ දේවල් කරන විදිහක් තියෙනවා. මීට පස්සේවත් තැනකට ගියාම ඉගෙන ගන්නවල. මුලින්ම තේ පෝච්චියෙන් තේ එක දාගත්තා.
1: හරි.
2: Tamanට අවශ්‍ය සීනි කැටේද දෙකද ඒක දාගෙන දිය කෙරෙව්වා.
1: හරි.
2: ඊට පස්සේ තමයි Tamanට අවශ්‍ය ප්‍රමාණයට කිරි දාගෙන මේක හදන්නේ. වාගේ මං තා පොඩි දෙයක් අහන්න.
1: මොකද්ද?
2: කිරිත එකක් බොන මිනිහෙකුට ගෙනත් දෙන අර කිරි ටික ගෙනත් දෙන්නේ සීතල කරපු කිරිද රස්නේ කිරිද?
1: රස්නේ කිරි.
2: ඇයියෝ ඇයියෝ මේ යෝදයා මොනාක්ක පන්නේ නේ.
1: මං ඉල්ලන්නේ රත් කළා.
2: රත් කළා.
1: මං ඉල්ලන්නේ රස්නේ.
2: කිරි බොන්න දෙලා තම්මොන්ව ගිහලා ලිපවුඩ දෙලා ගෑස් එක දාන්න ඕනේ.
1: ඇත්තට මට සීතලට තමයි ගෙනත් දෙන්නේ. සාමාන්‍ය නිකන්
2: සීතලට තමයි ගෙනත් දෙන්නේ.
1: ඉතින් මම රත් කළා ඉල්ලලා තේනානේ.
2: මෝඩ ගස.
1: අයියෝ මෝඩ යකි.
2: මෝඩ වෘක්ෂය. මෝඩ පඳුරක් නේද?
1: මට දන්නේ නෑ
2: නේ. ආ දැන් කියන්න බලන්න පිළිවෙල කියන්න බලන්න.
1: යනවා.
2: දැන් යනවා 5 star hotel එකට. කවදාවත් වෙනවද නේ? පළවෙනිම එක තමයි 5 star hotel එකේ ජීවිතේට අඩිය තියන්නේ මම ගියේ නැත්තම්.
1: හරිද?
2: මල බයයි 5 star hotel එකකට ඇතුළට යන්න.
1: කියා ඊට පස්සේ අර රෙදි කෑල්ලක් තියෙන මේක මේ මොඩක් උඩ දාගත්තා.
2: රෙදි කෑල්ල?
1: අයිය අර තියෙන මෙහෙම
2: සර්වියට්
1: එක. සර්වියට් එක මේ මොඩක් උඩ දාගත්තා. මේ මම කරන එක නේ. ඒක දාන්න නැද්ද ඊට තේ බොන්න?
2: බෙඩ් ෂීට් එක කියලා බෙල්ල ඔතා ගන්න. බෙඩ් ෂීට් එක කියලා බෙල්ල ඔතා ගන්න.
1: ආ ඒක දාන්න නැහැ කිසි කරා.
2: මේ කිරි බොන්න කතාව මේ බත් කන්න යන්න. මොනවද කියන්නේ කරන්නේ?
1: මුලින්ම තේ පෝච්චියෙන් මම මගේ කෝප්පෙට මම තේ තමයි දාගන්නේ.
2: ගුඩ්.
1: ඊට පස්සේ සීනි අවශ්‍ය ප්‍රමාණයට දාගෙන ටංගන් ටංගන් ටංගන් ටංගන් හැඳි ගා ගන්නවා.
2: කොහමද දිය කරන්නේ? අන්න මම ප්‍රශ්නයක් අහන්න.
1: හරි.
2: කොහමද ඔය දිය කරන්නේ? හැන්ද කොහොමද දිය
1: කරන්නේ? දකුණු අතින් හැන්ද අරගෙන
2: හැන්ද අර ඔයා ගත්ත වැඩක් නෑ දිය කරන දිය
1: කියන්නේ. හැන්ද අර නිකන් බෝලයක් වගේ తీර කැල්ල තමයි යටට දාන්නේ. නැත්නම් අර මිට වගේ
2: එකක් ලොකු දෙයක්. ඒකවත් දන්නේ.
1: මිට කියන එක අතින් අල්ලන්නේ. හරිද හරක.
2: මිට තියෙන අතින් අල්ලන්න තමයි.
1: අර හැන්ද වගේ කැල්ල දාලා.
2: තාම මට ඕන දෙයක් ඉවෙ නෑ.
1: දකුණු පැත්තට. උතුරේ සිට නැගෙනහිර දිසාවට හැන්ද කරකවනවා.
2: මෙහෙම කරකවනවා. බබර දක් කරේ වාගේ. මොකනේ හලෝ කියන්නේ?
1: හරි.
2: දෙයක් ඉගෙන ගන්න ඕන.
1: දෙයක්
2: ඉගෙන ගන්න. ෆිනිෂින් ඉගෙන ගන්න. ඉගෙන ගන්න
1: වෙලා.
2: හරිද? මුල ඉඳලා ඉගෙන ගන්නවා. ජීවත් වෙන ඉඳි ඉගෙන ගන්න වෙලා දැන් වාර තියෙන්නේ.
1: හරි කියන්නකෝ.
2: මේ 60 70 පැල්ල තමයි මේව ඉගෙන ගන්නෙ. අපි හැන්දකින් සීනේ දිය කරන්නේ කොහොමද? ඉස්සරහට පස්සට. ඉස්සරහට පස්සට. forward backward forward backward.
1: හරි.
2: කරන හන හන හන හන
1: හන.
2: රබන් කරකවන වගේ. රබර් රබර් රබර් රබර් රබර් රබර් රබර්. බ්ලෙන්ඩරේ දැම්මා වගේ කරකවන්නේ.
1: ඩගේ ගහල වගේ.
2: නෑ. ඉස්සරහට පස්සට. ඉස්සරහට පස්සට. සීනි දාලා දිය කරා.
1: සීනි දාලා දිය කරා.
2: ඊට පස්සේ සීතල කිරියකින් බින්දක් දාලා බලනවා කොහොමද මේක වැඩ කරන්නේ.
1: හරි.
2: තේරුම් ගන්න ඕනේ කිරියක. ඔයා කිරියක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ අවස්ථාවේ.
1: හරි ඔකේ.
2: මේ කිරියකේ මගේ කහට එකේ පාට කොයිතරම් දුරට වෙනස් වෙගෙන යනවද? වඩක තේරෙනවා. වාගේ මැටි බලඳකට නම් තේරෙයිද නැද්ද? දාලා. ඉස්සරහට පස්සට. ඉස්සරහට පස්සට.
1: හරි.
2: ලස්සන 골ඩන් කලර් එකක් එනවා.
1: ඊට පස්සේ තේරෙනවා.
2: මොකද්ද මේ කිරියක? සර් පැල්වත්. පැලොත් කිරිස
1: නියමයි නියමයි නියමයි බ්‍රෝ
2: වඩ ආස නැද්ද ගෙදර නිකන් ඒ වගේ ටී පොට් එකක් හදාගෙන කිරි හදලා බොන්න
1: මට ආසාව ආවාද
2: ඈ
1: හ්ම්
2: හ්ම් ගන්න ගෙදරට මේ මේ තේ දාලා පෝච්ච දා හවසට පොඩි ස්ටූල් එකක් තියාගෙන එළියේ පොඩක් සප පුටු දෙකක් තියාගෙන
1: හරි ඔකේ
2: ගාඩන් එකක් තියනවද
1: ගාඩන් එකක් තියනවා ගාඩන්
2: එක වාත්තේ නෙමෙයි පාරේ තමයි තියන්නේ
1: මන්ද ගාඩන් එකකුත් තියනවා යත්තර ගාඩන් එකකුත් තියනවා
2: හලෝ මන් දෙක තුන ගාන ගෙදරින් එලියට බහම ගාලා පාරේ පුටු දෙක පාරේ තියාගෙන
1: ස්කයි ගාඩන් එක ඒකට මම යූස්
2: කරනවා මම දැන් ස්කයි
1: ගාඩන් එක හරි
2: පුටු දෙක පාරේ මැද්දේ තියාගෙන ඒ මලාට වාහනයක් යන්නේ නැද නේ ඔය පාරවල අලිකොටි වලස්සේ විදිහට පාරවල ඔය
1: කියන්නේ බෝගහවිල පාර කියන්නේ
2: හරි බෝගහවිල පාර කියන්නේ
1: නිවිසන සිල්ලි ඉන්න පුළුවන් පාර
2: බුගටියක් ඉතල ගියොත් තමයි වාහනයක් පාර
1: ගැරන්ඩි එකව කියන්නකෝ ඒක වෙනම කියන්නම්කෝ ඔයාලට ස්ටෝරි එක
2: බෝගහවිල පාරේ බෝගහවිල පාරේ
1: ගාඩන් එක නේ
2: පාරේ පුටු දෙකක් තියාගත්තා ලස්සන ස්ටූල් එකක් තියාගත්තා තේ පෝච්චි ලස්සන පීරිසි දෙකක් මහත්යයි ඔයා එහෙම මූණ බලනවද
1: මූණ බලලා
2: තේ බලන පුණ තත්ත්වයක් ඉදී
1: යස් යස්
2: යාගෙන ඔන්න ඔය ආකාරයෙන් තේ බලන
1: වාහනයක් එනේ නැ සැරේට තේ පෝච්චි
2: සමහර අය
1: ඔක්කොම උස්සගෙන යනවා
2: ඔව් පාරේ මුදිය ගත්ත බල්ලා වගේ හැම වෙලාවෙම නැගිට නැගිට යනවා වාහනයක් එනේ නැ සැරේට පඩේ පඩේ පඩේ පඩේ මේස පොඩු ඔක්කොම ගන්නවා ඔළුවේ තියාගෙන ඉන්නවා වාහනේ ගාම ආයි තියන් ආයි බොනවා ගාඩන් එකක් හදාගත්ත කාලේ ගාඩන් එක තියාගෙන
1: හරි නයිස්
2: ඔය කෝපි බිබි ඉන්නවා මට කිරි කෝපි බීමේ ආසාවක් ඇති වෙනවා. දැන් මට කියන්න බලන්න. සීනි ಜಾති දෙකක් තියෙනවා.
1: හරි.
2: සුදු සීනි, රතු සීනි.
1: මම රතු සීනි තමයි මම යූස් කරන්නේ කෝපි එකට.
2: අයියෝ අයියෝ හයියෝ හයි. කිරි තේ එකක් බොනවා නම් සුදු සීනි තමයි තේ එකට
1: දාන්න. කියන හැම එකම වැරදි.
2: කෝපි එකට දානවා නම් රතු සීනි තමයි දාන්න. අර විදිහටම කෝපි පෝච්චියෙන් කෝපි දා ගන්නවා කෝප්පෙට. රතු සීනි කැටයක් දැක් දා ගන්නවා ඉස්සරහට පස්සට ඉස්සරහට පස්සට
1: හරි
2: ඉස්සරහට පස්සට ඉස්සරහට ඇති දැන් ඉස්සරහට පස්සට මේක දිය වෙන්නේ
1: යනවා රිවර්ස් කරනවා
2: හරි කිරි කිරි දාන්නේ කොහොමද රස්නෙන්ද සීතලෙන්ද
1: සීතලයි
2: රස්නෙන් දාන්නේ කෝපි වලට
1: බෑ බෑ මේක බෑ
2: කෝපි වලට දාන්නේ රස්නෙන් දාන්නේ කිරි
1: හවුදනේ ඕ හදලා තියන්නේ
2: මේවට කියනවා එතිකට්ස් කියලා
1: අන්න
2: එතිකට් නැණි ඕනෙත් නැහැ ඉතින්. ඔය බෝගහවිල පාර මොන එතිකට් ඔන්න ඒ තියෙන විදිහට කරන් යන්න.
1: කොහොම කළාද?
2: කිරි එළිය හදාගත්ත කාලා කතා කාලා දිනුවා.
1: කොහොමුණත් ඔබ කිරි කෝපි එකක් හදාගත්තත් කිරි තේ එකක් හදාගත්තත් මතක තියාගන්න පැල්වත්ත
2: නාමය අපේ කිරිසන් නාමයයි. සෙල්ලම් කරන්න හදන්න එපා.
1: දැන් ඔය ෆිනිෂින් ගැන කතා කරා, මම ඔය දේවල් වලදීත් ෆිනිෂින් ගැන හිතනවා වගේම අරවින්ද මම ගෙදරක විශේෂයෙන්ම ගෙදර තියෙන ස්ට්‍රිප් සීලින් එකේ ෆිනිෂින් එක ගැන මම ගොඩක් හිතන කෙනෙක්. මොකද මගේ ගෙවල් 3-4ක් තියෙනවා. ඒ ගොඩක් ගෙවල් වලදී මම වැඩේ අනාගත්ත කෙනෙක්. මම පාවිච්චි කරා ලී ස්ට්‍රිප් සීලින් එකක් මම දාලා තියෙනවා සමහරක් ගෙවල් වල. ප්‍රශ්න දාපු කාලේ ලස්සනයි හොඳයි, හැබැයි වහින කාලෙට ලීක් වෙන්න ගත්තට පස්සේ සිවිලිම තෙත බරිත වෙලා යනවා. ඊට පස්සේ අපේ වේයෝ එක ඊට් කරන්න පටන් ගන්නවා සිවිලිම. හදිසියේ ගින්නක් ඇති වුණත් ලීනි තියෙන්නේ, ටක් ගාලා ඇවිලිලා යන්න පුළුවන්. ඉතින් මගේ අලුත්ම ගෙදරට මම ප්ලෑන් කරා කලර් අප් ස්ට්‍රිප් සීලින් එක දාන්න.
2: හිතා ගන්න සිමෙන්ති පව ඇවිලෙනවා ඇවිලෙනකොට.
1: මේෂේ
2: නෑ හොඳ වීනි කියන අපි දැක්කනේ පෙරද වෙච්ච. මේෂේ අපි දැක්කනේ නේද අහිංසක මිනිස්සුන්ගේ. ඒ විශේෂ අවශ්‍යතා තියෙන මිනිස්සු තමයි වැඩි හිටියෝ තමයි එතන ඉඳලා
1: තියෙන්නේ.
2: ඉතින් මේ මට පොඩි පුද්ගලික සම්බන්ධිකුත් ඒ තැනට තියෙනවා. ඒක මම පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. කාලෙකට කලින් මගේ මේ මේ මේ මේ මේ බිරිඳගේ අම්මා නැති
1: වෙනවා.
2: ඉතින් ඒ තිබිච්ච සේරම ඇඳුම් ටික එකතු කරලා ගිහින් දුන්නේ හොඳට පිරිසුදු කරලා නවල කරලා.
1: හරි.
2: තව ආධාර ටිකුත් එක්ක අපි බලනකොට අපි එතනට තමයි ටික දීලා තියෙන්නේ.
1: අනිත් එක ඒ වැඩිහිටි නිවාසෙ ගොඩක්
2: يعني ඒගොල්ලන් ගොඩක් පින්තූරු තිබුණා නේ. දැන් ඔය ජීවිතුන් අතර ඉන්න අය ගොඩක් අය මේ ඒ ඇඳුම් ටික ඇඳන් හිටිය අපි
1: දැක්කා.
2: අනේ. බලන්න හරි හතරක් ආ එලානේ. ඒවන් දුකක් දුකක් ආවේ, මාර දුකක් ආවේ
1: නේ.
2: ඒ තැන කියලා දැනගත්තේ මේ මේ ඊ හවස තමයි දැනගත්තේ. ආ මේ තැන මේ තැන දෙකම එකයි කියලා. අයියෝ මේ මිනිස්සු කොහෙ ඉන්නවද දන්නේ නේද?
1: හරි. ඉතින් ඒ නිසා දැන් අපි ඔය ඒකයි අපි සාමාන්‍යයෙන් දෙයක් කරනකොට බලන්න හිතන්න ඕනේ කොච්චර දේවල් ටිකක් තියෙනවද නේ. අපි දැන් ස්ට්‍රිප් සීලිමක් ගහගන්නේ, අපි ගිනි කියන කතාව.
2: සීලිම ගිනි ගන්නේ නැහැ. මොකද මේක ලීනේ, මේ ලී ආදේශකයක්. ලී වලින් කරන්න බෑ ලොක්ක. දැන් එකක් තමයි ලී වලට කියන ගණන්. අනිත් එක ලීත් එක කොහොමත් ගැට ගැහිලා ආපු සම්ප්‍රදායික ප්‍රශ්න වගේක් තියෙනවනේ.
1: හරි.
2: එකක් අපිට ලී අඳුර ගන්න බැරි එක. ලී අඳුරගත්තත් ලී කල්පවත්ම පිළිබඳව කොහොම කරත් ප්‍රශ්නයක් තියෙනවා. ලී හැමදාම තියෙන්නේ නැහැ කියන එක අපි කොහොමද දන්නේ එකක්නේ. අනිත් එක ලී වල කාලෙත් ආයුෂත් පොඩක් අඩුයි. ලයිෆ් ස්පෑන් එක අඩුයි ලී වල.
1: ඔව්.
2: ලයිෆ් ස්පෑන් එක තව අඩු වෙනවා වතුර වැටුනොත්. හදිසියවත් ගුල්ලෙක්ට වේයෙක්ට ගුල්ලෙක් වශී වුණා.
1: හරි.
2: ඈ ඔබේ ස්ට්‍රිප් සීලිම ලී වලින් ගහලා ගුල්ලා වශී වුණා මේකට.
1: ඊට පස්සේ
2: වේයා වශී වුණා ලීය දැකලා. හනේ ලේයට වේයට හිතෙනවා. හනේ බුරුමතේක වේයා කල්පනා කරනවා. අනේ බුරුමතේක, අනේ අම්මේ,
1: I love you බුරුමතේක.
2: බුරුමතේක අම්මේ අපි යන් උඩට යන්. හාමට කෑමක්, හාමට කෑමක්.
1: හරිනේ
2: බුරුමතේක කිව්වා.
1: කුඩු ටිකක් විතරක් කොන්නේ පල්ලෙහාට වැඩිමුණොත්.
2: වැඩේ තියෙන ඔය ස්ට්‍රිප් සීලිම ෆිනිෂින් සීලිම මොකක් ගැහුවත් නැවත රිපෙයාර් එකක් කරන්න ඕනොත් වහල්ලේ ගලවල මිසක් ඒක කරන්න බෑ. ඒ නිසා ලීවලට ආදේශකයක් වෙච්ච ගිනි ගන්න නැති, තෙමෙන් නැති, පෙඟෙන් නැති, ඇද ගහන්න නැති, පාට වෙනස් වෙන්නේ නැති, ඇඹරෙන්නේ නැති,
1: ගුල්ලෝ කන්නේ නැති,
2: ගුල්ලෝ වේයෝ කන්නේ නැති, කන්න හිතන්නේවත් නැති
1: හොඳට ෆික්ස් වෙන නේද
2: කලර් අප් එකේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන ලී වගේමයි, ලී පෙනුමමයි, ලී විදියමයි, ලීවල වෛරමමයි, ලීවලට වඩා ලක්ෂ වාරයක් හොඳයි මේ ප්‍රොඩක්ට් එක. ජීවිත කාලෙට ඔච්චරයි ඔබ කරන්නේ. ආයි වහල දිහා බලන්න ඕනේ නැහැ කවුරුවත්.
1: colorup.lk.com සයිට් එකට ගිහලා බලන්න. අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකේ අද අපි ඔයගලට මතක් කරනවා මේකට හම්බෙන වොරන්ටිය කොයි වගේ එකක්ද කියලා.
2: සුපිරි.
1: කිලෝමීටර් 30,000ක හරි අවුරුදු 3ක හරි වොරන්ටි එකක් හම්බ වෙනවා.
2: කිලෝමීටර්
1: 30,000ක්. Oh my god. කොහෙද යන්නේ එච්චර?
2: අවුරුදු 3 තමයි ඉවර වෙන්නේ. කිලෝමීටර් 30,000 නම් ඉවර වෙන්නේ. ඔය දෙකෙන් එකයි හම්බෙන්නේ.
1: හරි.
2: ඉස්සෙල්ලාම කම්ප්ලීට් කරන එක තමයි. කිලෝමීටර් 30,000 ඉවර වෙන කලින් අවුරුදු 3 කම්ප්ලීට් වුණොත් අන්න වොරන්ටි එක කෙලවර.
1: හරි.
2: අවුරුදු 3 කම්ප්ලීට් වෙන කලින් දුවලා දුවලා කිලෝමීටර් 30,000 කොහොමද නේ දුවන්නේ? බිම අතුල්ල අතුල්ල දුවන්නේ නෝනේ.
1: සමහරක් ඉතින් ගමන් බිම වැඩියෙන් තියන ඇත් ඉන්නානේ.
2: ඔව්.
1: එහෙම අවුරුදු 3ට කලින් 30,000 ආවොත් එතකොට වොරන්ටි එක බලපන්නේ
2: ඒකයි. සිංගල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 121ක් දුවනවාමයි.
1: Yes.
2: මට කියන්න පුළුවන් ඊට වඩා දුවනවා කියලා. මම චාර්ජ් එක බින්දුවට ගිහලා දුවපු මිනිහෙක් මේ මීඩියට. එහෙම දුවන්න එපා කියලා මට උපදෙස් සම්මුණා ඊට පස්සේ. එහෙම දුවන්න ගත්තොත් එහෙම නිකන් බින්දුවටත් ගියලාට පස්සේ දුවන්න ගත්තොත් බැටරියේ ආයුෂ කාලය අඩු වෙනවා කියලා කිව්වා.
1: ඒ කියන්නේ ආ මහන්සි වෙනවනේ නේ. එයා ගොඩක් ටයර්ඩ් වෙනවා එතකොට.
2: ඔව් ඔව් එහෙම කරන්නේ. ඌරන් කන ප්‍රතිපත්තිය අපි ඔය තියෙන හැම මේකෙම ඌරගෙන කන්න බෑ. බින්දුවට ගිහිල්ලා තව ටිකක් ගන්න පුළුවන් කියලා බලන්න.
1: දැන් ටූත් පේස්ට් එක බලනකො අපි පාවිච්චි කරන ඉතින් ඌරලා ඌරලා අරගෙන ඊට පස්සේ කාලා අරකින් මේවා ඌරලක් ගන්න. ඊට පස්සේ අරක
2: ඌරනවා ඒක. නලුණක් අපතේ.
1: ඊළඟ කපනවා.
2: ඔව්. කපලා හැන්දක් ගෙනලා හාරලා ඒ ටිකක් ගන්න. පුදුම ඉතුරුක් කරන පොරවල් අපි මෙහෙම හිටියා. එහෙම දුවන්න එපා යනට ඒ බයික් එකෙන්.
1: හරි.
2: ඔබට අනිවාර්යයෙන්ම කිලෝමීටර 121කට වඩා අනිවාර්යයෙන්ම report එකක් එනවා. ඒ වගේ දුවන හොඳම හොඳ බයික් එකක්. ඒ ගන්න හොඳටම ඇති ඒ වගේ. ඔච්චර හොඳ ඉඩපාඩුවට තබරට හදපු බයික් එකක් නිකන් මේ පපඩම් වගේ බයිසිකලයක් නෙවෙයි.
1: හරි.
2: මේ ස්කූටර් එක හොඳ solid body එකක් තියෙන metal body එකක් එක්ක හදපු බයික් එකක්. ගොඩක් ස්කූටර්ස් හදන අය metal body එකක් ගැන හිතලවත් තිබුණ නැති වෙලාවක තමයි.
1: හරි.
2: හොඳ powerful motor එකක් හොඳ powerful battery එකක් දීලා හරිම කොට charging time එකක් දීලා පැය 4කින් විතර charge වෙනවා. තුනා මාරෙන් 4කින් charge වෙනවා. මං එලාම් එකක් තියලා තමයි charge
1: කරන්නේ.
2: මං අර වුණාට වැඩිය ඒක automatically off වෙනවා.
1: Okay.
2: හොඳේ.
1: හැබැයි ආයෙම තියලා තියන්නේ නැහැ නිකම්ම.
2: මං එලාම් එක තියලා ඩග් ගාලා ඇවිල්ලා.
1: ඔව් නියමයි.
2: charge වෙච්ච ගමන් මං ගලවනවා. මම සාමාන්‍යයෙන් 100% charge කරන්නේත් නැහැ. මම නිකන් 80% වගේ charge කරන්නේ.
1: එහෙම කමක් නැද්ද?
2: එහෙම කමක් නැහැ. සාමාන්‍යයෙන් ඔය අපි ෆෝන් බැටරියක් වුණත් 100ම charge කරන්නේ නැහැ. 100ම charge කරන්නේ
1: නැහැ.
2: හා right. 80 වගේ වෙනකොට මම නවත්තනවා.
1: හා හා.
2: ඔබට riding style එක ඔබට අහු වෙනවා ටික දවසක් ගියාම. පොඩ්ඩක් යනවා accelerator අතාරිනවා. ආයි charge දෙනවා.
1: හරි.
2: ටිකක් යනවා කඩාගෙන ආයි accelerator අතාරිනවා.
1: ආ හා. ඒක plan කරලා කරගන්න පුළුවන්.
2: driving modes දෙකක් තියෙන එකක් super duper driving mode එකක් තියෙනවා. ආනේ විඩි කෑ වගේ යන එකක්
1: තියෙනවා. පිටලා යන එකක්.
2: reverse එකක් තියෙනවා මේ bike එකට. පොඩි ඇසිස්ටන්ස් එකක් දෙනවා ඔබ වාහනේ බයික් එක චුට්ටක් පස්සට ගන්නකොට. ඒක පොඩි ඇත්තටම හරිම මේ හරිම thoughtful ලේ වැඩි. ඒ රිවර්ස් එකක් දීප් එක.
1: එහෙනම් හරිනේ චෙතක්.
2: චෙතක් තමයි බයික් එක. ඔබට වෙන ගන්න ස්කූටරයක් මාකට් එකේ නෑ. ලස්සන බයික් එකක් හොඳ performance තියෙන ස්කූටරයක් හොයනවනම් ඉලෙක්ට්‍රික් ස්කූටරයක් ආසාවෙන් අරන් අරගත්තට අරගන්න කොටත් ආසයි. අරගෙන කාලයක් ගියත් ඒ තාසයි.
1: හරි.
2: එහෙම ස්කූටර්ස් හැමතැනම නෑ.
1: එහෙම එකක් තියෙනවා මේක නේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක. මේ මම මේ වීකෙන්ඩ් එකේ චුට්ටක් අවුට් ඔෆ් කොලම්බෝ ඉන්නේ අරවින්ද. සමහරක් වෙලාවට මම මගේ ෆෝන් එක පොඩක් පැත්තකින් තියලා මගේ يعني යන්නේ මම පොඩක් ෆ්‍රීඩම් එකකටනේ පොඩක් රිලැක්ස් කරන්නනේ. එතකොට මට ආව කන්ටැක්ට් කරගන්න සමහරවිට හැබැයි ආව වරි වෙන්න බෑ මට මැසේජ් එකක් හරි තියලා තියන්න. මොකද මම H15 එක හැමතිස්සම කනෙක්ට් වෙලා ඉන්නේ. ඩේටා ප්‍රශ්නයක් නෑ. ඔබට මැසේජ් එකක් තියලා තියන්න මොන හරි තිබ්බොත්. يعني මොන හරි
2: ආවොත් මොකද තියෙන්නේ මාවර්තේ මැසේජ්?
1: ඕකේ කරගෙන මොන හරි තිබ්බොත් මට ටග් ගාලා දාලා මැසේජ් එකක් දාලා තියන්න. මම ෆෝන් එක
2: ඕකේ කරන්නේ. මොකද ඕකේ කරගන්න?
1: අනේ
2: අනේ අනේ. නෑ අනේ අනේ මොකද ඕකේ කරගන්න ඕනේ කියන්නේ වඩ
1: කියලා. මන් තිතින් ගන්න. අපි මේ ඇත්ත தත්ත්වෙම කියන්න ඕන නෑනේ මේ.
2: වෙලාවකට ඕකේ කරගන්න තියෙනවා. මොකද්ද ඕකේ? ඉල්ලාසීමද?
1: මොකද ඉල්ලාසීම කියන්නේ? නෑ මං කියන්නේ ඔයාට ඔෆිස් එකේ වැඩ මොන
2: හරි. ඔයාව අස් කරා. ඕකේද? ඒකද මං එවන්න මැසේජ් එක.
1: නැත්නම්
2: අහිර වෙන්නේ. අතේ වීකෙන්ඩ් එකේ නෝ එහෙම හිතනවා. ඔන්න එමු අත් කළා දාන්න. මේ වීකෙන්ඩ් එකේ ලාල් තියනවා.
1: මේක ලෙඩක් එක පෙන්න ගන්න. ළඟදිම කෑමක් තියෙනවා. ඔය ලෙඩේට.
2: මොකද?
1: කවුරුරි අස් කරන කෙනෙක්. අස් කරන කෙනෙකුට කේන්ති කිව්.
2: ආ වයි තුනත් තේන මම ලොක්කමාව කල්පනා කරලා අත් කළා දැම්මත් කියලා. මට තමයි මේ අත් කළා දාන්න හිතෙනවානේ.
1: ලොක්කවත්?
2: ලොක්කවත් කරන්නේ කියලා නෑ.
1: මේ ඇත්තට මේ මම ඉස්සර නම් හරිම බයයි දුර පැතිවල ඔය යන්න ට්‍රිප්ස් මොකද මාව කන්ටැක්ට් කරගන්න බැරුණොත් මේ වැඩ ඔක්කොම මේවා වෙනවනේ අරවින්ද. හැබැයි දැන් නම් මට හිතේ නිදහසෙන් යන්න පුළුවන්. මම ෆෝන් එක පොඩක් පැත්තකින් තියලා හිටියත් iPhone එක අතර ගත්ත වෙලාවට සියලුම ඩීටේල්ස් ටික සියලුම නිවුස් ටික අනිත් එක මගේ ඔක්කොම මැසේජස් හැම දෙයක්ම මට දඩ බඩ ගාලා එනවා. මොකද මම පාවිච්චි කරන්නේ හච් හච් කියලා කියන්නේ ශ්‍රී
2: ලාංකිකයෝ
1: කවරේජ් එක සුපිරි යා. ඒකනේ මම මේක එහෙනම් මේ වීකෙන්ඩ් එකේ ආවම තරහ ගස්සන්න එපා හොඳේ. මොකද මැසේජස් දාන්න එපා මට රිලැක්ස් එක ඉන්න දෙන්න.
2: නෑ මම තරහ ගස්සන්නේ. ඔයාව තරහ ගස්සලා මොනාර වුණොත් මට වෙනවා වාස් කරන්න. ඒ නිසා මම ඔයාව වාස් කරන්න. මොකද මට මේ වෙලාවේ මේ ඔයා වගේ කෙනෙක් හොයාගන්න අමාරුයි වැඩ බැරි
1: කෙනෙක්. මේ හච් 15 වල රුපියල් 1199 එකට මෙච්චර ඇප් ස්ටෝර් එකක් දෙනවා කියලා කොහොම මිනිස්සු විශ්වාස කරන්නේත් නැහැ. හැබැයි කතාව ඇත්ත. මේ මොකද මීට කලින් අපි
2: මේ අපිට මේ ඔයගොල්ලෝ විශ්වාස කරනවද නැද්ද කියන එක අපිට ඇත්තට අපිට වැඩක් නැහැ. අපි ඔයගොල්ලන්ට කියලා තියෙනවා මේකේ ගාන 1199යි
1: කියලා.
2: ඒක ඔය ටැක්ස් තියෙනවනේ පොඩි ටැක්ස් එකක් තියෙනවනේ ඔය 120-30 ගාන විතර වගේ ටැක්ස් එකක් කරමින් තියෙනවා. ඒ ඔක්කොම ඇතුළත් වෙලා තමයි ඔය මේ ඔය 1199 ඇවිල්ලා තියෙන. ඊට වඩා ඔයක ගාන වැඩි වෙන්නේ. ඔබට ඇත්තටම ඕනනම් පුළුවන් මාසික දුරකථන බිල 1199 නවත්ත ගන්න. 1199 මාසික ඔබේ දුරකථන බිල.
1: ඔව්.
2: අපි මේ කතා කරන්නේ අන්න එහෙම ඇරේන්ජ්මන්ට් එකක් ගැන. මදිද එහෙම නිකන් හිතට මදි වගේ නිකන් 1199ක් ගෙවලා නිකන් යා දෙන්නේ නැහැ වගේ. ඔව්.
1: තව ඕනිද? තව ඕනිද?
2: 7000ක් ගෙවන කොට වගේද පොඩ්ඩක් ඇඟට දැනෙන්නේ.
1: වැඩේ ලස්සනට කරගන්න පුළුවන් හච්. නියෝජිතේ කම්බ වෙන්න වැඩේ කරගන්න. උදේ 9:00 විනාඩි 36යි දැන්.

0: ලයිස්ටයිල්ලකට ගැලබෙන ස්මාර්ට් ්‍රයිව් එක පෙරඩවා එක්සියා ලීඩරකට කිලෝමිට විසිපාකට වැඩි දුරක් සමඟ මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබාගන්න.
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
2: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2,000,000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
8: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
9: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited within

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
2: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
3: Finishing Vahalak Lesa Kalara Plova Vajabena
4: Sip Pedagani, Kal Pavati, Avalakshana Novi Oyat Vahaleta Vashivinna Finishing Vahalak Nam Kalara Samai
5: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
7: සියත දෙවයින

0: FM. මේපේ හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතාව.

0: විස්සක වරන්ට එකක් තියෙන ඩිජිටල් ඉන්වර්ටර් කම්ප්‍රෙෂර් එකට.
1: විස්සක් අම්මෝ.
0: 20 years.
1: කවදාවත් එච්චර කාලයක් මම ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන්න හිතලනේ.
0: ඕ නේ. 20 years කියන්නේ.
1: අවුරුදු 20ක් දෙන්න ඕනේ ඇත්තටම. දිග කාලයක් දෙන්න ඕනේ මිනිස්සු. ඒ වොරන්ටි එක බලාපොරොත්තු වෙනවා.
0: හරි.
1: කොම්ප්‍රෙස් එක කියලා කියන්නේ ෆ්‍රිජ් එකේ තියෙන හાર્ට් එක වගේ කැලලක් නේ.
0: අනිවාර්යෙන්.
1: ඒක අනිවාර්යෙන්ද? ඒක ලොකු වැඩ කොටසක් කරනවා. ඒකෙන් තමයි අර රිෆ්‍රිජරේටර් එක සීතල කරන වැඩේ සම්පූර්ණයෙන්ම ඒක තමයි මැකනිසම් එක.
0: ආ කම්ප්‍රෙෂර් එකෙන් තමයි ඔක්කොම ටික වෙන්නේ.
1: අන්න හරි.
0: හා රයිට්.
1: ඒක හොඳට තියෙනවා කියලා කියන්නේම
0: ෆ්‍රිජ් එක හොඳයි කියන එකද?
1: හරියට හරි. අවුරුදු 20ක් එකට බය නැතුව වොරන්ටි දෙන්න පුළුවන් වෙන්නේම සිගරකේ කොම්ප්‍රෙස් එකේ වැඩේ ඉතාම හොඳට කරලා තියෙනවා.
0: ඩෙෆිනිට්ලි.
1: නැත අවුරුදු 20ක වොරන්ටියක් දෙන්න බෑ. අපි මේ පහක් විතර දීලා නංග බේර ගන්න
0: තිබ්බා. ඕ ෂේප් වෙන්න තිබ්බා නේ. අපි මේ කතා කරන්නේ සිංගේගේ තියෙන ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ගැන. රෙෆ්‍රිජරේටර් කියන්නේ ෆ්‍රිජ් එක ගැන අපි මේ කතා කරන්නේ. විශේෂම කාරණා තමයි මේ ෆ්‍රිජ් එක ගෙදර අරගෙන ගියාම ඔබට සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකට යනවනි විදුලියක් මෙච්චරක් කියලා. ඒකෙන් 50%ක් ඉතුරු කරගන්න අවස්ථාවක් තියෙනවා. ලොකු ඉතුරුවක්. ඔබ සාමාන්‍යයෙන් දන්නවනේ කොච්චර යනවද කියලා කරන්ට් එක ෆ්‍රිජ් එකට. ලොකුම ගාණ යන්නේ ෆ්‍රිජ් එකට සමහරක් ගෙවල් වල.
1: අපි මොනවා ඕෆ් කරත් ගෙදර ෆ්‍රිජ් එක කවදාවත් කැඩෙනකන් ඕෆ් කරන්නේ
0: නැහැ. ඒකනේ ඒකනේ.
1: ඒ නිසා හැම වෙලාවෙම ඒක ප්ලග් එකට ගහපු ගමන්ම තමයි තියෙන්නේ. මෙහෙක් වෙච්ච ගමන්මයි තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ?
0: මෙහෙක් වෙච්ච ගමන් තියෙන්නේ.
1: හැම වෙලාවෙම ඔබේ ෆ්‍රිජ් එක තියෙන්නේ මෙහෙක් වෙච්ච ගමන්මයි තියෙන්නේ.
0: මෙහෙක් වෙන්නේ නැහැ. මෙහෙක් මෙහෙක් මෙහෙක් දිගටම.
1: එතකොට ඒකට යන කරන්ට් එක කියන එක. ඒක කොන්ස්ටන්ට්ලි මෙ යනවා. දිගටම ඒකට විදුලිය යනවා. දිගටම විදුලිය පාවිච්චි කරන එකක් ඊටාම ඉහළම මට්ටමේ විදුලිය පරිමහින උපකරණයක් උනේ නැත්තම් අපි ඉවරයි මිත්‍ර. අපි ඉවරයි. ඉවරයි. අපි ඉවරයි අම්මේ. අපි ඉවරයි අම්මේ.
0: ඒක හරි.
1: අනිත් මොකක් කොහම වුණත් අනිත් ඒවා නම් පොඩි වෙලාවක් දාලා ඕෆ් කරන්නේ වනේ තියෙන්නේ. ෆ්‍රිජ් එක දිගටම දාලා තියෙන නිසා. ඔය තියෙන ෆ්‍රිජ් එක ලයිට් කනවා වගේ පේනවා නම් ඒවා චෙක් කරන්න උපකරණ තියෙනවා. ඒවා චෙක් කරන මිනිස්සු ඉන්නවා බලලා කියනවා ෆ්‍රිජ් එකට කොයි තරම් කරන්ට් එකක් අදිනවද කියලා. කොච්චර ලෝභ හිතුණත් පරණ ෆ්‍රිජ් එක අයින් කරන්න මොකද ඒක කාටරි නිකන් දුන්නත් ඒකෙන් වෙන පාඩුවට වඩා ලොකු වාසියක් පොඩි කාලයක් ඇතුළත මේ අලුත් සිංගල් ෆ්‍රිජ් එක ගෙදර අරන් ගිහිල්ලා දාලා ඒක මාසික වාරික වලින් ගෙවාගෙනත් යන ගමන් ඔබට පුදුම ඉතුරුවක් කරගන්න පුළුවන්.
0: හරියට හරි.
1: අර ෆ්‍රිජ් එක නිකන් දුන්නත් පරණ එක ඔබට පාඩු නෑ කියලා මට ඔබට ගණන් හදලා ඕනම් පෙන්වන්න පුළුවන්. ඔබට එන ලයිට් බිල ඉතුරුවත් එක්ක බය වෙන්න එපා, තව පාරක් ලයිට් බිල වැඩි වෙනවා.
0: ඔවිතේ මේ අනු විදිරි දෙන්නේ.
1: මත්ත කොහොමද කරන්නේ?
0: කොහොමද? තාම පාඩුයි නං. බැරි නං නේ බැලන්ස් කරගන්න. මොකද කරන්නේ?
1: තාමත් මේ විදුලි බල මණ්ඩලයේ මේ පාඩුවට ලයිට් දෙනවා වගේ තනකනේ ඔය කියන්නේ. ඔව්. අනිවාර්යෙන් ඉතින්.
0: ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් ඒවා.
1: අනිවාර්යෙන්.
0: ලෑස්ති වෙමු අපි.
1: කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ.
0: යා ඕකේ.
1: ලෑස්තිලා ඉන්න. මොකද එහෙම නැතුව මේක IMF එක ඇවිල්ලා කියන්නේ හරි ගාන චාර්ජ් කරන්න. හරි ගාන පෙට්‍රල් වලට, හරි ගාන ඩීසල් වලට, හරි ගාන විදුලියට චාර්ජ් කරන්න. IMF එකට වැඩක් නැහැනේ අපි මහතට සුදුවට ඉන්නවද කියලා නේ.
0: ඕ ඒක ඇත්ත.
1: IMF එකට ඕනේ අපි කියපු දවසට කලට වෙලාවට අපිට ණය දුන්න මිනිස්සුන්ට ණය ගෙවනවද කියන එක දැනගන්න විතරයි. ඒ මිනිස්සුන්ට බයින්න එපා. ඒ මිනිස්සුගේ ජොබ් එක කරන්න. IMF එක ඒගොල්ලෝ බාරගත්ත ජොබ් එක මේ කරන්න. IMF එක ඇවිල්ලා ඉන්නේ මේ අපිට කවල පොල නලවල මේ
0: හුරුතල් කරලා යන්න නෙමෙයි.
1: හුරුතල් කරලා මේ තීම් පාක් එකක්න් ගිහිල්ලා අයිස්ක්‍රීම් කාලා කොටන් කැන්ඩි කවන්න නෙමෙයි.
0: රෝලර් කෝස්ටරේ යවන්න.
1: නෑ නෑ. ඕ. ඒගොල්ලෝ ඉන්නේ අපි කොහොම හරි පණ ගහලා තියාගෙන.
0: හරි.
1: බයින්න බා අපිට මැරිලා වැටෙන්න දෙන්නේ නෑ. කොහොම හරි අපි ගෙලින් කරලා තියා ගන්නවා.
0: චුට්ට චුට්ට දෙනවා මොන හරි දෙයක්
1: දීලා. මොන හරි දීලා වෙනකොට ආයෙ ඉන්ජෙක්ෂන් එක ආ ආ ආ.
0: මෙන්න නාඩි වැටෙනවා දැන්.
1: ඕ නාඩි වැටෙනවා පොඩි ණයක් එනවා. ආ යන්නේ යන්නේ යන්නේ ආ ගලයි. කොහොම හරි අපි ණය ගෙවන්න ජීවත් වෙනවා කියන තැන IMF එක බලා ගන්න. එතරම්. මේ රේමිස් වයින්නපා. ඒ නිසා මේ ලයිට් බිල ගැන දැන් හිතන්න. ලයිට් බිල ගැන දැන් හිතන්න. හැම වෙලාවෙම මෙහෙමයි.
0: Yes.
1: දෙයක් වෙනකම්ම ඉන්න එපා. ආ, උනාද කියලා අහන්න. යම් යම් දේවල් වෙන්න පුළුවන් බව කල්තිය දැනගන්න. ඒ ඉව තියෙන්න ඕනේ ජීවත් වෙන නම්. නැත්තම් මේකේ වෙන හැම එකක්ම සර්ප්‍රයිස් අපිට.
0: ඒකනේ.
1: ඕම සර්ප්‍රයිස් වෙන්නේ කොහේ තියෙන වෙලාවද? ඕ එහෙට සර්ප්‍රයිස් වෙන්න ලෑස්ති වෙන්න එපා.
0: දැන් එච්චර හැබැයි තෙල් අර ගාන වැඩි උනාට සර්ප්‍රයිස් වෙන්නේ නැහනේ.
1: ඒකන බය ට සප්‍රයිස්න්න පුළන් තරත් තියීම
0: හත්සිය ගනන්ගෙනත් කතා කළ
1: ගනන්ගෙන කතා කරලන්න තියන්නේ සප්‍රයිස් දෙන්න දෙන්න ්‍රයිස් දෙන්න
0: යිට එහෙන වැඩේ කරගන්න සිංහකට යන්න සියට පණහක් විදුලිය ඉතිරි කරලා දෙනවා කියන ඒ පොරොන්දුවත් එක තමයි ඔබ ෆ්‍රිජ් එක ගෙදර අරගෙන යන්නේ ගෙවන්න ගන්නත් පුළුවන් අපේ අම්මි මෙසේජ් එකක් කියවලාර තාත්තා ජාවාරම්කාරෙක් එක්ක කතා කර කර ඉන්නවලු තාති රැවටෙන්නේ යනවා වගේ කියලා තමයි අම්මට හිතෙන්නේ අරවින්ද මම මොකද කරන්නේ එකන තාත්තා ළඟට ඇවිල්ලා මිනිස්සේ කතා කරනවනේ අම්මි කියනවා අම්මගේ අම්මට මාර ඥානයක් තියෙනවා නොලෙජ් එකක් තියෙනවනේ අපේ අම්මිට අම්මිට දැන් මේ ඈතින්ම බලනකොට ඒ අංකල්ලා තේරෙනවා මෙයා ජාවාරම්කාරයෙක් වගේ කියලා. වා දැන් මයි කතාව අහගෙන ඉන්නවද නැද්ද කියලා කියනකොට
1: ජාවාරම්කාරයෙක් කියලා ඔයගොල්ලන්ගේ තාත්තා ජාවාරම්කාරයෙක්.
0: තාත්තා ජාවාරම්කාරයෙක් නෙමෙයි.
1: මම්ම ජාවාරම්කාරයෙක්.
0: නෑ නෑ. තාත්තේ දෙක නෑ.
1: දුව.
0: නෑ.
1: බෑන?
0: නෑ.
1: එතකොට කවුද ජාවාරම්කාරයා මන්ද?
0: නෑ. තාත්තිත් එක්ක එක අංකල් කෙනෙක් ඇවිල්ලා කතා කරනවලු. අම්මට තේරෙනවලු එයා ජාවාරම්කාරයෙක් කියලා. එයා කියනවලු සිංහ මේවයි ඕස්ට්‍රේලියාවට ගියා නම් හරි බෝට්ටෝ ගාලා එහෙම පොඩි පොඩි කෑලි අම්මට ඇහෙනවලු.
1: ලස්සන බෝට්ටුවක් තියෙනවා.
0: ඕ ලස්සන වසීස්සා වගේ යන්න තියෙන්නේ.
1: හොඳ ඉඩ බෝට්ටුවක්. ඒක අධ්‍ය ආසයි.
0: ගොජ ගොජ ගාලා යනවා.
1: ටිකක් දුර යනකොට අපිට ඕස්ට්‍රේලියාව පේන්න පටන් ගන්නවා.
0: ඒ ඒ මුනේ ඒ ගාල තාත්තව රවට්ටනවලු.
1: ඕ තාත්තා ඉංග්‍රීසි බෑ කියන එක ඒකවත් තාත්තට ඔලුවට එන්නේ නැද්ද ඔය වෙලාවේ? අතින් පයින්ද කතා කරන්නේ නොස්සෙලරි. ඕ මෙහෙමයි. ඕගොල්ලන්ගේ තාත්තට නීත්‍යානුකූලවවත් යන්න එපා.
0: අනේ අන්නනේ අපේ තාත්තට පුළුවන් හොඳට ඉංග්‍රීසි. ඇවිදින්නේ කහින්නේ ඔක්කොම ඉංග්‍රීසි.
1: ඔයාගේ තාත්තට නීත්‍යානුකූලවවත් යන්න දෙන්න එපා. අතින් පයින්ද කියන්නේ කතා කරන්නේ.
0: මේ කතාව මෙතනින් අවසානයි. මට කියන්න ඕනේ මෙච්චරයි.
1: ඇත්තට මං කල්පනා කරා ඉංග්‍රීසි ඉගෙන ගන්නවට වඩා ලේසි නැද්ද මේ මේ මේ මේ සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක අපිට?
0: ඒක නෙමෙයි මම
1: කරගන්න ඕන රටකට ගිහිල්ලා ඕක කරන්න පුළුවන්.
0: යස් ඒකනේ.
1: මට කියන සයින් ලැන්ග්වේජ් එක ඇවිල්ලා ග්ලෝබල් ලැන්ග්වේජ් එක. ඒක ඉගෙන ගමු අපි. නැත්තම් රටවල් 100කට ගියොත් භාෂාවල් 100ක් ඉගෙන ගන්න එපයි.
0: ඒත් ඒක තේරෙනවද ඒගොල්ලන්ට සයින් ලැන්ග්වේජ්
1: එක? අපිට වැඩක් නැහැනේ තේරෙනවද කියන්නේ?
0: ඒ කියන්නේ කනවා බොනවා කියන එක කරලා පෙන්වන්න පුළුවන්. කනවා බොනවා නිකන් පොඩි පොඩි කෑලි දාන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒක ඇඟෙම තියෙනවා.
1: ඔව්. ගොඩාක් ඉංග්‍රීසියෙන් කවුරු හරි විදගෙන විදගෙන යනවනේ අපිට අක්ගාලා
0: යනවා.
1: සංඥා භාෂාවට මාරු වෙනවා.
0: ඕකේ ඕකේ.
1: ඕන රටක සෙටල් වෙන්නේ නැහැ.
0: මේ අපි සීරියස් කතාවක් මේ විහිළු විදියට කිව්වට සීරියස් කතාවක් මේ කියන්නේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඔබට නිකන් හිතෙනවද? ලාවට හරි. ඒ
1: පොඩ්ඩක් බැලුවා. මට ඇත්තයි එහෙම යන්න.
0: මටත් බෑ. මගේ රට මේව කර අගව.
1: පළවෙනි කම තමයි ඒක. ඒ කියන්නේ බෝට්ටු යන්න ඔබට මාර ලැජ්ජ නැති කමක් තියෙන්න ඕනේ. බෝට් ඒ කියන්නේ හොරෙන් යන්නේ.
0: ඕ ඒකනේ.
1: ඒ කියන්නේ ඔබ හොරෙක්. ඔබ හොරෙන් යනවනේ හොරෙක් නේ.
0: ඔව් හොරෙක් නේ. ඒක හොරෙන් නේ කරන්න ඕයි වැඩේ.
1: ඒ කියන්නේ හොරෙකුට සල්ලි ගෙවලා හොරෙන් යනවා. අපිත් හොරු. අපි ඔක්කොම හොරු මල්ලි.
0: සීරියස්ලි.
1: ගිහිල්ලා මේ ඔස්ට්‍රේලියාවේ බෝඩර් සිකියුරිටි එක අල්ලගත්තම අනේ අරගොල්ල හොරු අපිව ගුඩාක් රවට්ටන හොරු හොරු හොරු හොරු ගාන වැඩ නැහැ. හොරු එක්ක ගියා නම් හොරු සමග
0: හොර වැඩවලට ඔය වගේ දේවල් වලට අහු වෙන්න එපා.
1: ඒකනේ සමාවත් දෙන්නේ නැත්තේ. මොකද දැන් බෝට්ටුවේ නැගලා යන උන්දලා දන්නේ නැද්ද මේ හොරෙන් යන්නේ කියලා? ඒක තමයි බොරුවට ගිහිල්ලා එතන ගිහිල්ලා මේ නැති බණේ කිව්වා කියලා ඔස්ට්‍රේලියාවේ බලධාරීන් ඔබට ඇඹරෙන්නේ නැහැ. මොකද ඔබ හොර වැඩක් කරන්න දායක වෙලා
0: තියෙනවා. යස්.
1: බිව්වත් එකයි තැබෑරුම ගාව හිටගෙන හිටියත් එකයි.
0: හරි.
1: ඔබව පට්ට හොරෙක් විදිහට තමයි සලකන්නේ. හොරා හොරා කවුද හොරා කියලා දඬුවම් ලැබෙනවා. ඔස්ට්‍රේලියාවට හොරෙන් ගියොත්
0: හරි.
1: ඔබට හොඳ පූඩියක් කන්න බලුවා.
0: ඒ නිසා මෙන්න මෙහෙට වෙලා ඉන්න හරි විදිහකට කවදා හරි දවසක ඔබ මහන්සුනොත් හරි විදිහට යන්න පුළුවන්.
1: පුළුවන්.
0: යස්.
1: ඇත්තටම ඔස්ට්‍රේලියාවට හොඳ ට්‍රේඩි ජොබ් එකක් පුරුදු වෙනා හිටියනම් හොඳ හොඳ මේසන් බාසොන් නැ කෙනෙක් වුණා නම් හොඳ පයිප බාසොන් නැ කෙනෙක් වුණා නම්
0: පොල් කඩන කෙනෙක් පුනේ උනත් නෙමෙයි
1: පොල් කඩන කෙනෙක් වුණොත් ගහෙන් වැටෙන්න බලන්න. ඔයා ඔයා ඔයා මේක මොකද්ද? මේක විහිළු වැඩසටහනක්ද? නෑ
0: නෑ.
1: එහෙනම් පොල් කඩන සීන් එකක් ආයේ මොකද්ද?
0: නෑ ඉතින් මං කියන්නේ හරි හරි පයිප වැඩ මේසන් වැඩ ලී වැඩ පුළුවන් කෙනෙක් නම්
1: හොඳ කාපෙන්ට කෙනෙක්
0: ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන් කෙනෙක්
1: හොඳ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්
0: යස්
1: ඔබට පුළුවන් නම් කඩුවෙල ඉලෙක්ට්‍රීෂියන් වෙන්න
0: කෙලින්ම විවුර්තයි දොර ඔස්ට්‍රේලියාවේ හරි විදියට යන්න ඊට පස්සේ අපේ රටටත් ඒක නේ ගෞරවයක් නේ රටටත් නේ නම සමහර
1: අනේ ෆෝන් එක ඇති කඩුවෙල ඉලෙක්ට්‍රීෂියන් කියලා සේව් කරගෙන නමක්
0: ගෑනු කෙනෙක් හෙලෝ කියයි
1: ගෑනු කටහඬක් තියෙන ඉලෙක්ට්‍රීෂියන්
0: හරි එතක සමනාද මත මේ සමහර කට්ටිය ඉන්නවා මේ තමන්ගොනේ දැන් ෆෝන් එක වැටෙනවා කියලා හිතනවා වැටෙන අන්තිම ඩොට් එකේදී අල්ලගන්න සනත් ජයසූරියගේ ඇක්කලා අල්ලගන්න පුළුවන් කට්ටිය ඉන්නවා මේ අපේ ලංකාවේ ඉන්නව එහෙම දක්ෂයෝ හැබැයි අපි හැමෝම සනත් ජයසූරියලා නෙමෙයිනේ ඉතින් ඒ නිසා අපි ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යෙන්ම බිම වැටුණට කැඩෙන්නේ නැති ෆෝන් එකක් ගන්න තිබ්බනම් හිත නිදහස් එහෙමනේ අමාරුවෙන් කැච් අල්ලන්න පුළුවන් ඩයල් නෙමෙයිනේ අපි සාමාන්‍ය මිනිස්සුනේ නේද අරවින්ද ඉතින් ඒ නිසා
1: කැච් අල්ලන්න
0: කැච් අල්ලනවා කියලා නේ
1: කමන්නේ මාත් කියන්නේ එහෙම තමයි
0: ඒකනේ
1: හරි
0: ඉතින් ඒ නිසා ඔගොල්ලෝ Honor X9D ෆෝන් එකක් ගන්න මේක වැටුණට කැඩෙන්නේ නැහැ අමතර මහන්සියක් යොදවන්න ඕනේ නැහැ ෆෝන් එක වැටෙනවා දැක්කට නිකන් මෙහෙම
1: දැන් ඔබ මේක ගන්නේ වැටුණට කැඩෙන්නේ නැති නිසා නෙමෙයි මේක ලස්සන හින්දා මේ ගන්නෙ
0: ඔව් තියෙනවා තව ගොඩක්
1: ෆීචර්ස් ගොඩක් හොඳයි මේක බැටරි එක මේ කැටගරි එකේ ගත්තොත් එම ස්මාර්ට් ෆෝන් කැටගරි එකේ හොඳම බැටරි තියෙන ෆෝන් අතර උඩම තැනක ඉන්න ෆෝන් එක
0: අනිත් එක මේකේ අපි කතා කරනවා සවුන්ඩ්ස් ගැන කතා කරනවා හොඳම සවුන්ඩ්ස් තියෙන ෆෝන් එකක් සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය ෆෝන් එකකට වඩා 300 ගුණයක් විතර හොඳ සද්දයක් තියෙන ෆෝන් එකක් තමයි මේ Honor X9D. ඊට පස්සේ
1: කූ සද්දයක් එනවා ෆෝන් එකේ. මං කියන්නේ මේ නිකන් නෙමෙයි අර ෆිල්ම් එකක් අහන්න
0: බෑ. බල්ලකට සවුන්ඩ්ස් තියෙනකට.
1: සින්දුවක් එහෙම අහනකොට මේ Bluetooth speaker එකක් නැතුවම හොඳ සද්දයක් එන්න පුළුවන්.
0: ආව නයිස්.
1: නේ? හ්ම්. නැත්නම් අපි පොඩි speaker එකකට connect කරගෙනනේ ඔය කොහේ හරි ගියාම අහන්නේ කොහේ හරි ගමනක් බිමනක් ගියාම අයියෝ Bluetooth speaker එක ගේන්න බැරි වුණානේ. ඔබට Honor X9D ෆෝන් එකක් තියෙනවා නම් ඇත්තටම Bluetooth speaker එකක් ඕනේ නැහැ. අල්ලපු ගෙදර මිනිස්සු කම්ප්ලේන්ට් කරනවා. මහා සද්දකින් සිද්ධවනවා නේද?
0: බැලින් නම් ඇවිල්ලා බලන්න මොකෙන්ද ෆෝන් එකෙන් අහන්නේ. Right Honor X9D එක සිංගකට ගිහිල්ලා ඔගලන්ට බලන්න ගන්න පුළුවන්, ගෙවන්න ගන්න පුළුවන් නැත්නම් බලලා තලවි නියෝජිතවරු ගාවත් Honor ෆෝන්ස් තියෙනවා X9D විතරනේ මේගොල්ලන් ෆෝන් රේන්ජ් එකම තියෙනවා. ඊට පස්සේ අපි පෙරඩුවා ගැන මේ දවස්වල විශේෂයෙන්ම කතා කරනවා. ප්‍රධානම හේතුවක් තමයි තාම පරණ ගානට අපිට පෙරඩුවා වාහන ගන්න පුළුවන් එක. දැන් දන්නවනේ මාකට් එකේ ගෙවල් වල තිබ්බ වාහන වල පවා ගණන් වැඩි කරලා තියෙන්නේ. මේ නිකන් ගෙදර අවුරුදු දැන් 100කට කලින් ගත්ත වාහනෙත් ගාන වැඩි.
1: ඒගොල්ලෝ කියන මේ අපිටත් ඒ ටැක්ස් එක ගෙවන්න ඕන. මිනිස්සු එහෙම තමයි ඉතින් මිනිස්සු කලදුටු තැන ඉතින් පොඩි
0: වලනේ සීනක් තියෙනවා.
1: ඕ ඉතින් පොඩි බලක් තියෙනවා ඒක චුට්ටක් මේවා කරනවා.
0: හරි ඔකේ.
1: ඉහිනවනේ. එහෙම තමයි මිනිස්සු අපිත් එහෙමයි. අපිට තේරෙනොත් එහෙම මේ වෙලාවේ වඩා ලොකු ගාණක් කපා ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියලා අපිත් යන්නේ එහෙමයි. එහෙම බලනකොට ඉතින් මේ පෙරඩුවායකේ ඉන්නේ හොඳ මිනිස්සු.
0: ඔව් ඒකනේ.
1: පෙරඩුවායකේ කියන්න බෑ අපි කියන්නේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස්. යුනිමෝ එන්ටර්ප්‍රයිසස් නේ ලංකාවට මැලේසියාවෙන් පෙරඩුවා ගෙන්නන්නේ.
0: ඒගොල්ලෝ අයිති වෙන්නේ යුනයිටඩ් මෝටර්ස් වලටනේ.
1: අපි දැන් ලෝකේ එක එක රටවල් වලින් වාහන ගෙන්නන ඔබ දන්නවනේ. වෙනදා අපි වාහන ගෙන්නපු නැති රටවල් වලින් පවා අපි දැන් වාහන ගෙන්නන බව අහනවා.
0: හරි.
1: ඒ වාහනත් ටෙක්නොලොජි එක ජපනිස් වාහනේ හදන්නේ මොකක් කෝ රටකකෝ තායිලන්තේකෝ ඉන්දියාවේ ඔහොම ඔහොම අපි ගෙන්නනවා.
0: හරි.
1: දැන් මේ මැලේසියාව මේකත් ටෙක්නොලොජි ජපනිස් වාහනේ හදන්නේ මැලේසියාවේ. මැලේසියාවෙන් මන්ද තුන් ගමනක් ගියපු රටක්. හැමදේම ලස්සනට පිළිවෙලට කරන රට.
0: හා ඔකේ.
1: ඔය මැලේසියන් කාරෝ හෙන ආඩම්බර ජාතියන්.
0: ඇයි?
1: හොඳට කන බොන.
0: හොඳට
1: කන බොන. චීන එකින්.
0: ආ නයිස්.
1: ඒගොල්ලන්ගේ බඩුත් එහෙමයි. ඒගොල්ලෝ රටක මොන හරි ඒගොල්ලන්ගේ රටේ හදනවනම්
0: ක්වොලිටිය තමයි නම්බර් 1 ඒක.
1: ක්වොලිටි එක ගැන හරියටම කරදර වෙන ජාතියක්. ඒගොල්ලන්ගේ රටේ තියෙන හැමදේම ලස්සනයි. ඒගොල්ලන්ගේ පෙරඩුව වාහනේ ඒගොල්ලන්ගේ රටේ හොඳම SUV එකක් පෙරඩුවා එකක්. හොඳ මැච් බෑග් එක පෙරඩුවා එක.
0: හා ඔකේ.
1: අන්න එහෙම ඒගොල්ලෝ හොඳ තැනක ඉන්නවා මේ පෙරඩුවා වාහනේ. හ්ම්. ඉතින් ලංකාවටත් ගොඩාක් දේවල් පස්මා බැලුම් බලලා තමයි ලංකාවට ඕක දුන්නේ. හ්ම් හ්ම්. දෙන්න බෑ වගේ නිකන් එක වාහනයයි දෙකයි දීලා තිබුණේ.
0: හරි ඔකේ.
1: දැන් අපිට කම්ප්ලීට් රේන්ජ් එකම පෙරඩුවා එකෙන් ගෙන ගන්න පුළුවන් වෙලා තිනවා. ඒක නෙමේ කතාව. හැමෝම තමන්ගේ වාහනේ වැඩියට විකුණන්න පටන් ගන්න උත්සාහ කරන වෙලාවේ හ්ම් හ්ම් යුනිමෝ එන්ටර්ප්‍රයිසස් එක කිව්වා අපි ගාව තියෙන පරණ පෙරඩුවා වාහන ස්ටොක් එකම පරණ ගණන් වලට දෙනවා එක ඉවරනකම්.
0: Thank you.
1: ඊට පස්සේ ඒගොල්ලෝ අනවුන්ස් කරයි දැන් පරණ ගණන්

0: බින්දුවයිකයි 7565 නිකන් ඉන්නකොට පොඩ්ඩක් YouTube එක පොඩ්ඩක් තට්ටුවක් දාලා බලන්න මොකද්ද පෙරඩුවා ඇටිවක් කොයි වගේද, පෙරඩුවා අරූස් එක, පෙරඩුවා ඇල්සා එක කොහමද, එක පොඩ සෙට්ද,
1: මයි වී එක සෙට්ද කියලා පොඩ්ඩක් බලන්න නේද.
0: ඔප්ෂන් නම් ඔප්ෂන් තියෙනවා ගමකට ඒ වාහනවල.
1: හා ඔකේ. අද මන් ස්ට්‍රෝබෙරිස් උත් ගෙදර ඉවරයි, බ්ලූබෙරිස් උත් ඉවරයි, බ්‍රොකොලි ඉවරයි. මේ ඔක්කොම ටික ඉතින් ගන්න අනිවාර්යෙන්ම කාගිල්ස් ෆුඩ් සිටි යන්න වෙනවා. ඉතින් ෆ්‍රෙෂ් අයිටම්ස් වලට මං හිතනවා ගෙදරවත් මන් තියාගෙන ඉන්නේ නෑ අරින්ද ෆ්‍රෙෂ් අයිටම්ස් ගෙනල්ලා. ඒ කියන්නේ මම දවස් දෙකෙන් දෙකට කාගිල්ස් එකට ගිහලා ෆ්‍රෙෂ් අයිටම්ස් ගන්නවා. මොකද අලුත්ම දේවල් අපිට, නැවුම්ම දේවල් හොඳම මිලට ගන්න පුළුවන් හොඳම තැන තමයි කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මං අද ෂොප් කරන්න යනවා. ඔගොල්ලෝ කොට්ටාවේ කාගිල්ස් එකට આવොත් මාව බලාගෙන පුළුවන් වෙයි.
0: මම මොනවද බලන්නේ? මොකක්ද බලන්නේ?
1: අපි ඔක්කොම එකට එකතු වෙලා ෂොප් කරනවා. ඉතින් කිටි කිටි එකතු වෙයි.
0: අනේ මේ ඔයා හිතන් ඉන්නේ මේ ඔයන එන පොර කියලාද? ඔයා මේ ඇවිල්ලා බලන්න. කොලපාර මේක කෙහෙල් ගහක් පෙරව ගත්තා වගේ ඇඳුමකුත් තනගෙන.
1: ඒ ලස්සනයි කියලා ඔයාම කිව්වා. ඔයා කිව්වද මම ලස්සනයි කියලා? මන් ලස්සනයි තමයි.
0: කමිසයක් විතර දනන් ඉන්නේ. කලිසමක් කියන්නේ මේ කරන්නේ.
1: මේ වල තමයි ෆැෂන් කියන්නේ. ඔයා දන්නේ නැහැ
0: නේ. ඊයෝ. මම ලැජ්ජයි මේ වුණ කරන්න යන්න එපාද මේ කාගෙන්ස එකට. මිනිත්තු හැමෝම මේ කලිසමක් වත්තර. මොකද්ද කරන්නේ ඔයා?
1: හරි අපි කාගෙල්ස යන කතා කරමුකෝ. අඩුම මිල අපි බලනෝනේ අපේ බජට් එක. දැන් අපි එහෙමනේ ගණන් බලලා තමයි අපි වැඩ කරන්නේ.
0: ගණන් බලලා ගන්නෙ.
1: ඉස්සර නම් පොඩ්ඩක් එහෙම ගණන් ඕන ගාල ගත්තා.
0: අම්මෝ වෙලාවට රුපියල් වලින් විකුණන්නේ.
1: ඕ ඒකනේ.
0: ඩොලර් වලින් තිබ්බනම්. අප්පා. හරි. හරි. එහෙනම් කාගෙස් එකට යන්න. කාගෙස් කොහොම හරි කරලා අපිට කාලේ කොච්චර නිකන් නරක වුණත් කාගෙස් කොහොම හරි අපිට ඉතින් අඩුවට මොනා හරි කරලා දෙනවනේ.
1: Thank you කාගෙස්. Thank you so much.
0: බොරුවට නෙමෙයි. ජෙනුවිලි අඩු කරලා දෙනවා.
1: අනිත් එක ගන්න දේවල් වලට, අත්‍යවශ්‍ය දේවල් වලට ගණන් අඩු
0: කරලා. නිකන් අර පෙනුමට නිකන් අපි ගාව සේල් තියනවා කියලා නිකන් ලෝකෙට කියන්න. ඒව කරන්න යන්නේ නැහැ. කාගෙල්ස් හැම වෙලාවෙම ප්‍රැක්ටිකල් දෙයක් කරන්නේ. ප්‍රැක්ටිකලි මිනිස්සුන්ගේ සාක්කුවට දැනෙන දෙයක් හැම වෙලාවෙම කරනවා. ඒ නිසා බය වෙන්න එපා. කන බොන දේ ගැන ඔබ බය වෙන්න එපා. ඒක මොකක්ම හරි මැච් එකක් ගහලා ඒගොල්ලෝ බලන්න අර ගොවියෝ අමාරුවේ වැටිච්ච වෙලාවට ගොවියෝන්ගේ පැත්ත ගන්න.
1: Yes.
0: අපිට පොඩ්ඩක් අමාරු වෙගෙනන අපේ පැත්ත ගන්න.
1: ඕ.
0: අන්න ඒකනේ කාගිල්ස් ඒකේ ඒගොල්ලන්ගේ වැඩසටහනේ ලස්සන.
1: එහෙනම් අපි ගිහිල්ලා නම් ඔයගලන්ට ලස්සනම ලස්සන වීකෙන්ඩ් එකක් හොඳට එන්ජොයි කරලා සතුටින් ඉන්න පුළුවන් වීකෙන්ඩ් එකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
0: එහෙම වීකෙන්ඩ් එකක්ද මේක?
1: එහෙම.
0: ආ මං හිතන් ඉන්නේ.
1: විෂ් කරමු අනේ. නේ.
0: අපි විෂ් කරමු.
1: Yes.
0: අපි විෂ් කරමු හොමු සමුද්‍ර සන්ධිය හේයි ගාලා හරි කියලා.
1: හරි.
0: අපි විෂ් කරමු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මොෂ්ටබා කමිනි යාළුවෙයි කියලා.
1: යාළුවෙයි කියලා. අපි විෂ් කරමු අපේ රුපියල
0: ශක්තිමත්
1: වේවා කියලා. ඔව්.
0: අපි විෂ් කරමු ඩොලර් එක පහළටයි කියලා. අපි
1: තව මොනවද තියෙන්නේ?
0: අපි ওই ටික දැනට විෂ් කරමුකෝ.
1: අපි විෂ් කරමු ඔගොල්ලෝ කොම් විෂ් කරන්න මගේ පඩිය වැඩි වෙන්න කියලා.
0: එහෙනම් මොකද?
1: හරි හරි. සුබ දවසක්.
0: ඔයා විෂ් කරන්න ලබන සතිය එනකොටත් රස්සාව තියෙනවා. මොකද මට වීකෙන්ඩ් එකේ මට දැන් කාවරි අස් කරන්න වගේ හිතෙන්න පුළුවන්.
1: ඒ මම නෙමෙයි.
0: මම නිකන් කකා බිබී ඉන්නවනේ මට හිතෙනවා තමයි. අස් කළා දාන්න ඕනේ.
1: එහෙනම් සුබ දවසක් සුබ සතියන්තයක්.
0: මම ආරවින්ද.
1: මම ආශාරයා.

0: පරම්පරාගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක. පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
3: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
4: දැන්ම තරවගේ 9යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM

0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියලු පොකට් මනි.
2: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන සියතම
1: අනුවතයි. දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්. සියත දෙවයින පුරා.
3: උදේ 10 විනාඩි 5යි දැන්.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ
5: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: यह था टॉप स्टोरी।
1: रमेश इधर इलाका है लिख रहा है। हेल विसिकिरी में इस अवैन नव आसियान वार्ता वक पहेट विमासीय अपेक्षा वबब श्रीलंका क्रेडिट का रमेश तरंग पावसन वा। ඔහු මේ බව සඳහන් කළේ රෝමයේ පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමෙන් පසුව සිත ප්‍රාප්තිවිත අදහස් දක්වමින්.
2: මේක ඇත්තටම ශ්‍රී ලංකා වාර්තාව හතරවෙනි වතාවට තමයි මගෙන් අලුත් වෙන්නේ. ඒෂියන් රෙකෝඩ් එකට සෙන්ටිමීටර් 30ක් විතර තමයි මදිනේ. නමුත් මම ඒක අනිවාර්යෙන් කරනවා. ඊළඟ බලාපොරොත්තුවක් තියෙනවා තව මීට වඩා ලොකු ත්‍රෝ එකකට යන්න. මොනවා වුණත් ඇත්තටම මායි සර්වේ බලාපොරොත්තු වුණාද ඇත්තටම ලොකු ත්‍රෝ එකකට යන්න. ඉතින් ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ඩයමන්ඩ් ලීග් මීට රෙකෝඩ් එකක් එක්ක ශ්‍රී ලංකා වාර්තාව දලුත් කරන්න ලැබිච්ච එක ගැන.
1: ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග ඊයේ දැක්වූ දක්ෂතාවය මීටර් 92.62ක්. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසිකළ පළමු ක්‍රීඩකයා බවට පත්වමින් 2026 වසරේ මෙතෙක් ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ලෙසද රුමේෂ් තරංගගේ වාර්තාව සටහන් වී ඇති අතර 2026 වසර තුළ මීටර් 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයාද ඔහුයි. එම දක්ෂතාවත් සමග රුමේෂ් තරංග ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම හෙළ විසිකිරීමේ දක්ෂතාවය වාර්තා කළ ක්‍රීඩකයාද වනු ඇතේ. දැන් තවත් දේශීය පුවතක්. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද මිලිමීටර 101 පමණ තද වැසේ ඇති විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 5 කිලෝමීටර 50ක පමණ දක්වා වන තද සුළං හටගනු ඇති බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා 98.2 98.4 සියත

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
1: නැහැ. පරම්පරා ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
8: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
7: මට පාවයාව.
8: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
7: අන්නා, කලින් කියන්න එපැයි.
9: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
10: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
7: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
11: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
12: නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
13: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
17: ආදී මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
18: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත දෙවයි.

0: FM. මේපේ හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඉතින් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු චූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බුරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-227,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
6: පාලුවේ සතුට ගැන කියපු එයා දැන් කියනවා ඒ ආදරේ හැටිලු.
7: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුම ඉන්නද නුඹ ගාවින් කියලා.
6: දෙන්නම එකම දවසේ එකට මොන ගැහෙනවා.
7: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
6: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
8: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020.
9: ලොකේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන සියතම
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත සිකුරාදා සියත.

උදේ 10:39යි දැන් වෙලාව. මේ වීකෙන්ඩ් එකේ ඔබට අහන්න පුළුවන් හොඳම ආරංචියක් ගැන තමයි මේ කියන්න හදන්නේ. දන්නවනේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එක ගැන. ඉන්න තැනක ඉඳන් ෂොප් කරන්න පුළුවන් ඔබට තියෙන හොඳම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් ලංකාවේ ඕනම තැනකට ඔබේ ඕඩර ගයලා ඩෙලිවර් කරලා දෙනවනේ. ඔන්න මේ අද ඉඳන් එයාලගේ ෆ්‍රී ඩෙලිවරි වීකෙන්ඩ් එක පටන් ගන්නවා. ඒ කියන්නේ ජූනි 5 වෙනිදා ඉඳන් 7 වෙනිදා වෙනකන් ඔබ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර්කින් ඕඩර් කරන ඕනම ඕඩ එකක් ලංකාවේ කොනට වුණත් එයාලා ගෙනත් දෙනවා ඔබව ඩෙලිවර් ගාස්තු වලින් නිදහස් කරලා. හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා. ඔබේ ඕඩ එකේ ගාන ₹4500 වඩා වැඩි වෙන්න ඕන. එච්චරම තමයි එයාලා කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අර කලින් කිව්වාගේ ඕනම තැනකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. මං කියන්නේ මේ වෙලාවේ එක ඇඳුමක් දෙකක් ගෙන්න ගන්න එපා. හරිද? මං කියනක ඔබට තේරෙනවානේ. සමහර විට ඇඳුමක් ගන්න යන්න ඕන නම් මේ දවස් ටික මොන හරි ප්‍රශ්නයක් ඔබට ඇති. එක්ක වැස්ස හිඳ යන්න බැරුව ඇති. නැත්තම් තෙල් ප්‍රශ්නයක් එහෙම ඔබට තියෙන්න පුළුවන්. දැන් අවුලක් නැහැනේ. ගෙදරටම ගෙනල්ලා දෙනවා. ලංකාවේ කොහේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔබ ඩිලිවර් ගාස්තු වලින් නිදහස් කරලා තියෙන්නේ. ආයෙත් එක මතක් කරන්න ඕන. ඔබ ඉන්නේ කොළඹ කිරිබත් ගොඩවට නම් ඔබ ඕඩ එක දාලා පැය 3ක් ඇතුළත එයාලා ඕඩ එක ගෙනත් දෙනවා. ටිකක් දුරකට gift එකක් එහෙම යවන්න තිබ්බනම් ඔන්න මේ වීකෙන්ඩ් එක ඔබට හොඳයි. ඒත් එක්කම යාලා ගාව installment payment methods තියෙනවා. කාඩ් payments තියෙනවා. තව ඉතින් මොනවද ඔබට ඕන? වැඩේ කොට දාගන්න පුළුවන්. අද 5 වෙනිදා ඉරිද වෙනකම් වැඩේ තියෙනවා. www.tilakawardena.com website එකට ගිහිල්ලා වැඩේ කොට දාගන්න.

The Magneti Jatyantara Kollikot Seaside Satikalat Vasara 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණයක්.

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැල්වනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නෑ.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: 98.2 98.4 සියත

0: यह था टॉप स्टोरी।
1: වාහන ආනයනය සාමාන්‍ය පරිදි රේගුවෙන් ප්‍රකාශයක්. රාජ්‍ය විවිධ කොන්දේසි පැනවුවද වාහන ආනයනයේ සැලකිය යුතු අඩුවීමක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ වාහන ආනයනය සඳහා කොන්දේසි පැනවීම හේතුවෙන් රේගු ආදායමටද බලපෑමක් එල්ල වී නොමැති බවයි.
2: රේගුවේ වාහනවලින් ලැබෙන ආදායම යම් ප්‍රමාණයකට පසුගිය වර්ෂයට සාපේක්ෂව අඩුවේ කියලා. මොකද අපි දන්නවා දැනටත් ආනයනික වාහන සෑහෙන ප්‍රමාණයක් වෙළඳපොලේ අවසාන පාරිභෝගිකයන්ට විකිණෙන්නේ නැතුව වෙළඳපොලේ තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දී වාහන ආනයනය යම් ප්‍රමාණකින් පහත වැටේ කියන පුරෝකථනය තමයි තිබුණේ. හැබැයි අපි තවම දකින්නේ නැහැ වාහන ආනයනය තරම් විශාල ලෙස පහත වැටිලා කියලා.
1: ඩොලරයේ අගය ඉහළ යාම පාලනය කිරීම සඳහා පසුගියදා රාජ්‍ය වාහන ආනයනය මත 50%ක අතිරේක බද්දක් පනවනු ලැබුවා. මේ අතර රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මේවර විට ඇමරිකා ඩොලරයේ විකිණුම් අගය දැක්වෙන්නේ රුපියල් 342ක් ලෙසයි. එහි ගැනුම් අගය රුපියල් 332.127ක් ලෙස දැක්වෙනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: සියත දිවයින පුරා
5: කරගෙන වත්තට
6: එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
8: සෙන්ඩි, ආස්ට්‍රේලිය, මාෂි, විෂ්මි.
7: මට ඔයාව
8: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
7: අන්නා කලින් කියන්නේ පැයි
9: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
0: සියත Hot and Spicy with සුදු කොච්චි.
7: අහන්න හවස දෙකට සතිය දවස් වල.
10: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කට තමයි.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි
3: අනුග්‍රහය
15: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ.

0: රේටින් ඒජන්සි BBB- stable outlook.
1: ලොකේ අනේ කොහේ හෝ Friday වන listen සියතම
0: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
2: සියත සිකුරාද
0: සියත දෙවයින පුරා
3: මේ පැය හිත කැමති නගීත ඔබ වෙත ගෙනෙන්නේ
4: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

උදේකොළහයි විනාඩි 25යි දැන් වෙලාව. තිලකවර්ධන සෙල්ලුල එක ගැන කතා කරනකොට ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි එතන Android phones විතරද තියෙන්නේ කියලා. ඇයි ඔබ iPhone එකක්ද බලන්නේ? iPhone 17 Pro Max එකක් හිම ගන්න බලනවද මේ දවස්වල? එහෙනම් ඔන්න හොඳම වෙලාව තිලකවර්ධන සෙල්ලුල එකට ගිහිල්ලා ඔබේ iPhone 17 Pro Max එක purchase කරන්න. අවුරුදු දෙකක warranty එකක් හම් වෙනවා. ඒ වගේම front glass එකටයි back glass එකටයි replacement දෙක ගානේ හම් වෙනවා. ඒත් එක්කම ෆ්‍රී ඔරිජිනල් 20 වොට් ඇඩැප්ටර් එකකුත් ඔබ iPhone 17 Pro Max එකක් තිලකවර්ධන සෙලියුල එකෙන් ගන්නවා නම් ඔන්න ඔබට හම් වෙනවා. ඒ පණ වීඩියෝ කිව්වේ iPhones ගැන අහපු කට්ටියට හරියද? තාමත් Android phone එකක් ගෙවන්න ගන්නව නම් ඔන්න තිලකවර්ධන සෙලියුල එකේ ඒ වැඩේ තියෙනවා. phone එකේ ගාන සම්පූර්ණයෙන් එකපාර ගෙවන්න ඕනේ නැහැ. 30%යි ඔබ මුලින් ගෙවන්න ඕන. ඉදිරියට ගෙවාගෙන යන ඔබට මාස 24ක් කාලයක් හම් වෙනවා. ගෙවගෙන යන වැඩේ කරන්න නම් ඔබට පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන යන්න වෙනවා හරිද? මුලින්ම එක්කගෙන යන්න වයස අවුරුදු 21ක ඔබට ගැරන්ටි එකක් නේ හරිද? ඔබ දන්න කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් පාර යන මිනිස්සු එක්ක තුස්සන් යන්න පුළුවන් නේ හරිද? එහෙම බෑ හරිද? ඊට පස්සේ ෆෝන් එකේ ගානින් 30%ක් ගෙවන්න මාස 24ක් යනකම් ගෙවගෙන යන්න ඔබේ plan එක හදාගන්න. කිරිබත් ගොඩින් හරි වත්තලින් හරි ඊට පස්සේ කඩවත ගම්පහ චායල නිට්ටබුව මහනුවර කුරුණෑග මේ හැමතැනම තිලකවර්ධන සෙලවල තියෙනවා. දැන් ගෙවන්න දෙනවා කිව්වම ෆෝන්ස් එකක් දෙකක් නෙමෙයි ලොකු ෆෝන් රේන්ජ් එකක් තියෙන තැන බලන්න. බලලා ඔබට තියෙන්නේ වැඩේ කරගෙන පෑන් දෙකින් අලුත් ෆෝන් එකක් අරගෙනම ගෙදරින් ආ මතක් කරලා ජනකොට දෙන්නගේම ID cards අරගෙන යන්න. ඒත් එක්කම ඔය ගැරන්ටි එකේ ඔබේ දෙන්නගේම වයස අවුරුදු 21කට වැඩි වෙන්න ඕන.

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඇස් දෙක නෙමෙයි ගෙවන්න වෙන ගාණ මතක්. හරි.
2: කඳුළු විලයි ඔපෙරා හවුස් එකේ.
0: ඔව්. මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
3: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
6: පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
9: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC
2: 98.2 98.4 සියත

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු රුමේෂ් ඉලක්කේ හෙලි කරා.
1: ඉතින් ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ඩයමන්ඩ් ලීග් මීට් රෙකෝඩ් එකක් එක්ක ශ්‍රී ලංකා වර්තාව දලුත් කරන්න ලැබිච්ච එක ගැන.
0: බටගොඩ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට. වැඩිහිටි නිවාසවලට නව රෙගුලාසි. ගුරු ගැටලුවලට අගමැතිනියකින් සාකච්ඡාවක්. පුටින් ගුවන් ආරක්ෂක පද්ධතිය පුරුල් කරයි. වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණයක්

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIBM the City University the place to be
1: මේ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි ඔබව සමාජයෙන් කොන් කරාවි ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 22 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
3: දොරකුළු ඇරෙන මතක සේප්පු
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
5: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම දරුවගේ 9යි 10යි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4 රුපියල්

0: සේතහන්ද සේතහන්ගින දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: රුමේෂ් ඉලක්කය හෙළි කරයි. බටගොඩ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 13ක් දක්වා හෙළට. වැඩිහිටි නිවාසවලට නව රෙගුලාසි. ඩොලරය රුපියල් 342ක් දක්වා හෙළට. චීන ජනපති උතුරු කොරියා සංචාරයක.
0: දේශීය සියත. Local news on Seattle.
1: හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටවීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රෝමේ පැවැත්වෙන ඩයිමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවීමෙන් පසුව සියත ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්. මේ ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන රෝමේ සියත ප්‍රවෘත්ති වාර්තාකරු අජිත් ෆොන්සේකා.
2: රුමේෂ් මොනවාද කියන්න තියෙන්නේ අද ඔබ ශ්‍රී ලාංකික සියලු දෙනාටම ඓතිහාසික දවසක් හැටින් නම් කරන්න ඇහැඳ වේසක් දැරලා අද ප්‍රථම ස්ථානය ලබා ගත්ත මොනවාද කියන්න තියෙන්නේ?
3: ඇත්තම ගොඩක් සතුටුයි. මොකද මේ මාගේ දෙවෙනි ඩයිමන්ඩ් ලීග් තරගාවලිය. පළවෙනි ඩයිමන්ඩ් ලීග් තරගාවලියේ මම සෙකන්ඩ් ප්ලේස් එක ලබා ගන්නවා. දෙවෙනි එක තමයි මේක. මේක ඇත්තම ශ්‍රී ලංකා වාර්තාව හතරවෙනි වතාවට තමයි මගෙන් අලුත් වෙන්නේ. ඒෂියන් රෙකෝඩ් එකට සෙන්ටිමීටර් 30ක් විතර තමයි මදිවෙන. නමුත් මම ඒක අනිවාර්යෙන් කරනවා. ඊළඟ බලාපොරොත්තුවක් තියෙනවා තව මීට වඩා ලොකු ත්‍රෝ එකකට යන්න. ඉතින් ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ඩයිමන්ඩ් ලීග් මීට රෙකෝඩ් එකක් එක්ක ශ්‍රී ලංකා වාර්තාව දලුත් කරන්න ලැබිච්ච එක ගැන.
1: රුමේෂ් තරංගගේ පුහුණු කරුද එහිදී අදහස් පළ කළා.
2: පුහුණුකරුවට මොනවද කියන්න තියෙන්නේ? අද ගොඩක් සතුට දවසක් ඔබට.
4: අනිවාර්යයෙන්ම ඇත්තම ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට පුදුම සතුටක් තියෙන්නේ. මොකද ලංකාවේ ඉතිහාසයේ මම කියන්නේ පළවෙනි වතාවට ඩයිමන්ඩ් ලීග් තරගාවලියක රෙකෝඩ් එකක් එක්ක ඒකේ ප්‍රථම ස්ථානය ලබා ගන්න ලැබීම ගැන මම කියන්නේ ඒක හිස්ටරි කරපු ඒ රුමේෂ් ඒක කරා. මට ඇත්තටම අදෝතේම සන්තෝසයි. මම පොඩි කාලේ ඉඳලා හදපු මගේ රුමේෂ් ඒක කළා. අද ලෝකේ නම්බර් 1 ජවලින් ත්‍රෝ.
1: රෝමේෂ් තරංගට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් රැසක්ද රෝමේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ වෙත පැමිණ සිටියා.
5: ඇත්තටම සතුටුයි. මොකද මම ඇතලටික් ෆලෝ කරනවා වගේම රුමේෂ්ව ෆලෝ කරා ගොඩ කාලෙක ඉඳලා. ඊට පස්සේ රෝමෙට එනවා කියලා ආරංචි වුණාම මං හිතුවා මේක අපිට මගහරින්නම බැරි එකක්. මෙයාට අපි ශක්තියක් දෙන්න ආවා ශ්‍රී ලාංකිකයෝ සෑයෙන කොටස. ඇත්තටම අද හුඟක් සතුටු දවසක්. මොකද අපිට රෙකෝඩ් එකක් අපේ රටට. ඉතින් ඇත්තටම අපි ලාංකිකයෝ විදියට හුඟක්ම සතුටු වෙන දවසක්. ඉතින් අපි විශ් කරනවා යාට.
1: ඩයිමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග ඊයේ දැක්වූ දක්ෂතාව මීටර් 92.62ක්. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසිකල පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්. 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාව ලෙසද රුමේෂ් තරංගගේ වාර්තාව සටහන් වී ඇති අතර 2026 වසර තුළ මීටර් 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයා බවටද ඔහු පත්ව තිබෙනවා. එම දක්ෂතාවත් සමග රුමේෂ් තරංග ආසියා මල්ල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාව වාර්තා කළ ක්‍රීඩකයාද වනු ඇති. බටගොඩ වැඩිහිටි නිවාසයේ පසුගිය තුන්වරදා ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හොරණ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල් ලැබූ තවත් 5 දෙනෙකු තවදුරටත් හොරණ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහරෝහලේදී මේ වන විට සිදු කරමින් පවතින බවයි එහි සිටින සියත ප්‍රාදේශීය වාර්තාකරු චන්දන පෙරේරා සඳහන් කළේ.
6: අයිබුවන්, මේ මොහොතේ මම රැඳී සිටින්නේ හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට. ගින්නෙන් තුවාල ලැබූ තවත් එක් කාන්තාවක් මීට සුළු මොහොතකට පෙර මරණයට පත් වුණා. ඒ වගේම මේ මොහොත වන විට අධිකරණ වෛද්‍ය නිලධාරී සඳගැන් වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මරණ පරීක්ෂණය සිදුවෙමින් තමයි පවතින්නේ. ඒ වගේම මේ වෙනකොට මියගිය පුජ්‍යලයන්ගේ ඥාතීන් පැමිණ සිරුරු 3ක් හඳුනාගෙන තියෙන බව තමයි අපිට දැන ගැනීමට හැකියාව ලැබුණේ. මේ තමයි තත්වය. මම චන්දන පෙරේරා, සියත FM
1: නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පවසනවා. සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ වැඩිහිටි තැනැත්තන් රැක

0: බලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මේ වන විට සකස් කර අවසන් බවයි.
1: යම් රඟබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අපි රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ රෙගුලාසි අපි අවසන් ඩ්‍රාෆ්ට් එකත් හදලා මහජනතාවට අපි විවෘත කරලා තියෙනවා අදහස් ලබා දෙන්න.
0: අමාත්‍යවරයා සඳහන් කළේ ලියාපදිංචි කිරීමකින් තොරව දැනට පවත්වාගෙන යන සියලු වැඩිහිටි නිවාසවලට කඨිනමින් ලියාපදිංචි වන ලෙස දැනුම් දෙන බවයි.
1: නීතියානුකූල තත්ත්වයකින් තොරව කිසිදු වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේ කියාවක් නැහැ ලංකාව තුල. ඒ නිසා අපි විශේෂයෙන්ම යෙමිනි ආයතන පවත්වාගෙන යන අයගෙන් නැවතවතාවක් ඉල්ලීමක් කරනවා. වහාම ජාතික වැඩිහිටි මාලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්න. ඒ වගේම ඔබ පිහිටා තිබෙන ඒ ආයතනයේ පිහිටා තිබෙන පළාත් සභාවේ හෝ ලියාපදිංචි වෙන්න. ඒ වගේම ඔය භාරකරුවෝ ඒ වගේම අනිකුත් සාමාන්‍ය මා ජනතාවකින් ඉල්ලීමක් කරනවා. තමන්ගේ අපහසු සහිත පුද්ගලයන් වෙන්න පුළුවන්
0: මේ අතර ගිනිගැනීමට ලක් වූ මිල්ලනිය බටගොඩ වැඩිහිටි නිවාසයේ සිටි භාරකරුවන් නොමැති වැඩිහිටියන් මේ වන විට කතරගම රජයේ සුරකුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා. රාජ්‍ය විවිධ කොන්දේසි පැනවුවද වාහන ආනයනයේ සැලකිය යුතු අඩුවීමක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචි හේවා සඳහන් කළේ වාහන ආනයනය සඳහා කොන්දේසි පැනවීම හේතුවෙන් රේගු ආදායමටද බලපෑමක් එල්ල වී නොමැති බවයි. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: රේගුවේ වාහනවලින් ලැබෙන ආදායම යම් ප්‍රමාණයකට පසුගිය වර්ෂයට සාපේක්ෂව අඩුවේ කියලා. මොකද අපි දන්නවා දැනටත් ආනයනික වාහන සෑහෙන ප්‍රමාණයක් වෙළඳපොලේ අවසාන පාරිභෝගිකයන්ට විකිණෙන්නේ නැතුව වෙළඳපොලේ තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දී වාහන ආනයනය යම් ප්‍රමාණකින් පහත වැටේ කියන පුරෝකථනය තමයි තිබුණේ. හැබැයි අපි තවම දකින්නේ නැහැ වාහන ආනයනය තරම් විශාල ලෙස පහත වැටිලා කියලා.
0: ඩොලරේ අගය ඉහළ යාම පාලනය කිරීම සඳහා පසුගියදා රාජ්‍ය වාහන ආනයන බදු මත 50%ක අධිභාරයක් පනවනු ලැබුවා. පසුගිය මාසවලට සාපේක්ෂව මේ මාසයේදී රේගු ආදායම 9%කින් පමණ පහළ ගොස් ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ. එහෙත් මේ මාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා යාමට හැකි වූ බවද ඔහු ප්‍රකාශ කළා.
2: මේ මාසයේ අපිට යම් අභියෝගාත්මක තත්ත්වයක් මේ මාසයේ ආරම්භයේදී තිබුණා. එතන බිලියන 187ක් තමයි අපිට 87.8ක් තමයි අපිට දීලා තිබුණු ඉලක්කය. හැබැයි අපිට පුළුවන් වුණා මේ මාසයේ අවසන් වෙනකොට බිලියන 217.9ක් එක්රැස් කරන්න. එතකොට මේ ජූනි මාසයට ජූනි මාසේ 3 වෙනිදා වෙනකොට ජූනි මාසයට දීලා තිබුණු සමස්ත ඉලක්කය බිලියන 184.9යි. ඒකෙන් අපි 37.2ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා.
0: රුපියලට සාපේක්ෂව අමරිකා ඩොලරේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. අමරිකා ඩොලරේ විකිණුම් අගය අද දැක්වෙන්නේ රුපියල් 342ක් ලෙසයි. එහි ගැනුම් අගය රුපියල් 332.27ක් ලෙස දැක්වෙනවා. රටේ ආර්ථිකය ඉහළ නැංවීමට නම් විදෙස් ආයෝජන ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංක දුනුසිංහ පැවසුවේ නිදහස් වෙළඳහා ආයෝජන පරිසරයක් ඇති කිරීමට රජය පියවර ගත යුතු බවයි.
3: අපි ඉතාමත් පැහැදිලිවින් විදේශ ආයෝජන ලබා ගැනීමකින් තොරව අපිට අපනයන අංශය ශක්තිමත් කිරීමේ හැකියාවක් නැහැ. ඒ මොකද එක් පැත්තකින් රාජ්‍ය ආයෝජන සීමා සහිතව තියෙන්නේ. ඒ ආයෝජනත් ඇත්තටම යෙදවීමට අදාළව යෙදවීම සිද්ධ වෙන්නේ මන්දගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවට අනුව. ඔහුනුත් පැහැදිලිවම සඳහන් කළ තියෙනවා රාජ්‍ය ආයෝජන නිසි පරිදි යෙදවීම කියන එක සහතික කළ යුතුයි කියන කාරණාව. අනිත් පැත්තෙන් දේශීය පෞද්ගලික දකින්නේ නැහැ ශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රයට අදාළව ආයෝජන සිදු කිරීමක්. ඔවුන් ඒ වෙනුවට වෙළඳ නොවන අංශයේ තමයි ආයෝජන විදියට අපි දකින්නේ.
0: මේ අතර ගෑස් මිල සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගැනීමට රීමිතයි. යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දෙන බව රජය පවසනවා. ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: මෙම තත්ත්වය තුළ ගොවි ජනතාවට සිදුවිය හැකි අපහසුතාවයන් සලකලා සහ මේ මිල ඉහළයාම් සමග නිෂ්පාදන පිරිවැයේ සිදුවිය හැකි වැඩිවීම් සලකලා රජය මගින් මෙම කන්නේ සිට පොහොර සහනාධාරයේ වශයෙන් ලබා දෙන මුදල වැඩි කරන්න තීරණය කරා. යනුව මෙතෙක් හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වශයෙන් පැවති පොහොර සහනාධාරය මෙම කන්නේ සිට යුවගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා වැඩි කරනු ලැබුවා.
0: ගොරු විදුහල්පති ගැටලු සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය මාත්‍ය මధుර සෙනවිරත්න පවසනවා. ඔහු සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේවන විටත් තීරණ කිහිපයකට එළඹ ඇති බවයි.
5: උසස් සම්බන්ධයෙන් සසින් පරක්කු වීම ඊළඟට මොඩියුල සහ විභාග පැවැත්ම සම්බන්ධයෙන් පරක්කු වීම සම්බන්ධයෙන් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි නිශ්චිත කියන කීපයක් අරගෙන තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ නිශ්චිත කාරණා සම්බන්ධයෙන්. ඊට අමතර තව අවශේෂ කාරණා ගණනාවක් සාකච්ඡා කරන්න තියෙනවා. ප්‍රධාන කාරණා සහ අවශේෂ කාරණා සියල්ලම අපි හෙට සාකච්ඡාවේදී ගන්න බලාපොරොත්තු වෙනවා.
0: සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය සඳහනය පවසනවා. ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවේ ගුරුවරුන්ගේ උසස් වීම සහ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට අපේක්ෂා කරන බවයි.
6: මේ වෙනකොට අධ්‍යාපන පද්ධතියේ ලක්ෂයකට වැඩි පිරිසකට උසස් වීම අයිම වෙලා තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය මූල පාස් කරගෙන ඉන්නවා, සාකච්ඡා කරගෙන ඉන්නවා. නමුත් ප්‍රශ්න උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ගුරු උසස් වීම සම්බන්ධයෙන් අවසාන තීරණයක් හෙට දවසේ ගන්න. ඒ වගේම අපි දන්නවා මේ ලංකාවේ කලාප කාර්යාල 101 විවිධාකාරව තමයි ওই කාර්ය සාධන පත්‍රිකා තියෙන්නේ. මේවා බරපතල ප්‍රශ්න බවට පත් වෙලා තියෙන ගුරුවරුන්ගේ උසස් වීම සම්බන්ධයෙන්. ඒක තමයි වැටුප් බර දෙක සම්බන්ධයෙන්.
0: කොළඹ නගර සභා බල ප්‍රදේශ පහකට අද රාත්‍රියේ 8 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ රාජගිරිය, නාවල, කොළොන්නාව, ඔබේසේකරපුර හා මොරගස්මුල් යන නගර සභා බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි. අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නලමාර්ගයේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය සඳහන් කළේ. චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් උතුරු කොරියාව සහ චීනය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 2019 වසරෙන් පසුව චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ තම අසල්වැසි රාජ්‍යය වන උතුරු කොරියාව සමග පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි චීනය සඳහන් කළේ. මේ අතර රුසියාවේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කරන බව එරට ජනාධිපති ව්ලද්මීර් පුටින් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන ප්‍රධානීන් සමග පැවති රැස්වීමකදී. යුක්‍රේනය විසින් එල්ල කළ ඇතැම් ඩ්‍රෝන ප්‍රහාර රුසියාවට ළඟා වූ බැවින් ගුවන් ආරක්ෂණ පද්ධති තවත් වැඩිදියුණු කිරීමට තීරණය කළ බවයි පුටින් පැවසුවේ. මේ අතර රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියා ජනාධිපති ව්ලද්මීර් පුටින් හමු විය යුතු බවට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබෙනවා. රුසියා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි. යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ලිපිය ලැබුණු බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබෙනවා. ජනාධිපති ව්ලද්මීර් පුටින් ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවයි ක්‍රෙම්ලිනය සඳහන් කළේ. යලි සිරස්තල රුමේෂ් ඉලක්කය හෙළි කරයි. බටගොඩ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට. වැඩිහිටි නිවාසවලට නව රෙගුලාසි. ඩොලරය රුපියල් 342ක් දක්වා ඉහළට. චීන ජනපති උතුරු කොරියා සංචාරයක. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
7: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Sound. ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන ටැලන්ටඩ් සිංගර් කෙනෙක් තමයි දිනේෂ් තරංග.
1: අද එයාගේ බර්ත්ඩේ එක. Happy birthday දිනේෂ්.
2: ආනේ thank you so much. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. සියත FM මාලිගාවට.
0: ඔයාට ලැබිලා තියෙන හොඳම බර්ත්ඩේ gift එක මොකද්ද?
2: මගේ බර්ත්ඩේ එකට මට ලැබිලා තියෙන හොඳම විශ්ව හොඳම gift එක තමයි ඉතින් මගේ පවුල. මොකද පවුලක් විදියට හැමදාම එකට ඉස්සරහට යන්න තියෙන ආශිර්වාදය තමයි ඉතින් මගේ ජීවිතේ මට ලැබිච්ච එකම gift එක ඉතින්.
1: ජීවිතේ ඉගෙනගත්ත හොඳම පාඩම
2: විශ්වාසය තියෙන්න ඕනේ සහ අපි කිසිම දෙයකට කලබල වෙන්න හොඳ නැහැ. ඉවසීමෙන් කටයුතු වැඩ කරන්න ඕනේ. ආදරය බෙදන්න ඕනේ.
0: දිනේෂ් තරංග සිංගර් කෙනෙක් උන් නැත්තම් කවුරු වෙයිද?
2: ඇත්තටම කියනවා නම් මට හිතාගන්න බැරි ප්‍රශ්න. මොකද හේතුව පොඩි කාලේ ඉඳලම තිබ්බ පිස්සු තමයි සංගීත ශිෂ්‍යයෙක් නෝන කියන එක. මේ මටත් ලොංගට නුවත් මම කලාකරුවෙක් වෙන්න නැතුව වෙන මොකරි දෙයක් වුණොත් මට මොනා සිද්ධ වෙයිද කියන එක මම තාම හිතන ප්‍රශ්නයක්.
0: Talk of the town. ඔච්චර ප්‍රසිද්ධ වුණත් වැරද්දක් කළොත් හංගන්නත් බෑ හැංගෙන්නත් බෑ.
1: බන්දර් ට්‍රූ ස්ටෝරි එකකින් ඉන්ස්පයර් වෙලා බිල්ඩ් කරපු සුපර් මූවි එක ළඟදිම රිලීස් වෙනවා.
0: ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ අමුතු විදිහේ ස්ටෝරිස් වලට ෆේමස් අනුරාග් කාශ්‍යප්.
1: කාලයක් ෆේමස් රොක් ස්ටාර් කෙනෙක් වෙලා හිටපු කෙනෙක් වටේ තමයි මේ ස්ටෝරි එක බිල්ඩ් වෙන්නේ. ඒ මේන් රෝල් එක කරන්නේ බොබි ඩියෝල්.
0: එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කරන චෝදනා එක්ක මේ රොක් ස්ටාර්ගේ මුළු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා.
1: ඉතින් ලෑස්ති වෙන්න. තමන්ගේ අතේ තිබුණු ප්‍රසිද්ධිය, බලය, මුදල් ටික රැකගන්න අන්තිම මොහොත වෙනකන් සටන් කරන මේ රොක් ස්ටාර්ගේ මූවි එක බලන්න.
0: Talk of the town.
3: සියත දිවයින පුරා.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2007000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా
2: సిత్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వహలెట వచ్చి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ ఆఫ్ తమై
3: పాలవే సతట గెన కేపోయా దెన్ కేనో ఏ ఆదరే హటిలో
4: పాలవే సతు
5: කාලෙකට කලින් එයා ලැබැදියකකින් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
3: ඉතින් මේ දෙන්නම එකම දවසේ එකට මොන ගැහෙනවා.
5: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
3: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
6: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020
7: ලොකේ අනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සිකුරාදා
6: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නෑවාගේ කමුකොකේ
2: හෝ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
2: ලස්සන ගැන වැඩියම වද වෙන්න
3: ඕනේ.
2: ඕනේ නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
3: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
2: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
4: ලා මකලෝ සහ ලාව

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: දැන් වෙලාව දවල් 1:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3 5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය

0: தியேட்டர் டாப் ஸ்டோரி.
1: හොරණ මුදල් කොල්ලයට දෙදෙනෙකු අත්අඩංගුවට. හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය තුන්වනදා මුදල් පැහැර ගැනීම සිදුවේ එම බැංකුව ඉදිරිපිටදී. බැංකුවේ සේවකයෙකු විසින් මුදල් අසුරන ලද පාර්සලය රැගෙන බැංකුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මුදල් පැහැරගෙන ගොස් තිබුණේ පාගමනින් පැමිණි පුද්ගලයෙකු විසින්. ඔහු මුදල් සහිත පාර්සලය රැගෙන පාගමනින් පලා ගොස් තිබුණා. එම මුදල් පාර්සලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ බැංකුව තුළ යම් ලේඛනයක අත්සන යොදමින් සිට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. මෙම මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. එම සමාගමේ මිල කමිටුව අද රැස්වූ අවස්ථාවේදී ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ලාව් ගෑස් මිලද සංශෝධනය නොකිරීමට එම සමාගම පසුගියදා තීරණය කළා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සියත දිවයින පුරා

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩාක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
8: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
9: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
8: මට පාවයාව
9: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා කලින් කියන්නේ පැයි.
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
11: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
8: අහන්න හවස දෙකට සතිය දවස්වල.
12: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන සියතම
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: ලංකා වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
14: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තැගි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස්
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC.
2: දොරකුළු ඇරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
6: සින්දු සියත
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කොමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: ප්‍රියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
4: පාලුවේ සතුට ගැන කියපුවා දැන් කියනවා ඒ ආදරේ හැටිලු.
5: පාලුවේ සතුට.
6: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුම ඉන්නද නුඹ ගාවින් කියලා.
4: දෙන්නම එකම දවසේ එකට මොන ගැහෙනවා
6: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
4: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා
7: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020
8: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සිකුරාදා
7: සියත දිවයින පුරා

0: Ai cu
1: Visu netang apita la ukrai de ba.
2: Siata de vaina pura.

0: theater top story
1: Kapila Chandrasena ge neethiyaknyangen sakshi අබිරහස් ලෙස බියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 9 වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කැඳවනු ලැබුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ. එහිදී බියගිය කපිල චන්ද්‍රසේනට එරෙහිව ඉදිරිපත් කර තිබූ නඩුවක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. කොල්ලපිටිය පොලිසිය ස්ථානාධිපතිවරයාගේ සාක්ෂි සටහන් කර ගැනීමද අද සිදු කරනු ලැබුවා. තවත් දේශීය පුවතක්. මද්‍රව්‍ය ජාවාරම්කාරීක විසින් උපයාගත් පව පැවසෙන රුපියල් 1,300ක දේපළ ක්‍රියා විරහිත කර තිබෙනවා. විමර්ශන ක්‍රියාත්මක කර තිබුණේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සේ ස්වාමි පුරුෂයා සමග එක්ව දේපළ උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුවයි. රුපියල් 1,300ක් වටිනා තොටලඟ ප්‍රදේශයේ පිහිටි ඩමක් තුන්මහල් දිවසක් දින 7ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කළා. ඒ කොළඹ මහාධිකරණයේ නියෝගයකට අනුවයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කර ලබනවා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සියත දිවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

good afternoon. කළු ඇවිල්ලා ඉන්නේ. සුදු ඇඳගෙන කළු ඇවිල්ලා ඉන්නේ. මේ කළු නෑ මම සුදුයි හොඳේ. ඒකනේ සුදු කොච්චි කියලා බොසා නම දාලා තියෙන්නේ. මැසේජ් එකක් දාන්න.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: ලි රගවලිය ම සකන් ලේ ලබාගන්න දෙවනි තමයි මේක මේ ඇතරම ශ්‍රී ලංකා වාර්තාව අතර නිවාතරතම මගේ අලුත්තෙන්නේ ඒෂන් රකෝඩ් එකට සෙන්ඩිමිට තිහක් තරම මදී නමුත් මගේ අනිවාරෙන් කරන්නවා. ඉතින් ඒලක බලාපොරත්තුවත්තියවා තව මීටෝඩ ලොකු ත්‍රෝහකට යන්න ගොඩක් සතුරේ ශ්‍රී ලංකාය පලවෙනි වතාවට ඩෑමන් ලීක් මීට රකෝඩ්ඩයක් එක් ශ්‍රී ලංකා වාර්තාව දළුත් කරන්න ලබිච්චකන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් පැදගනි, කල්පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙද

0: පැදිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඉතුවද මේක ප්ලේන් එක කියලා සැපගන්න. මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පත සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන
7: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
11: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: ඩාඩි මාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Ta Divine Apura. Me pay hit kemathi lagita. Oba vetha genenni.
1: අමෘතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා

දවස් දෙකයි වෙන අඩි 36 වෙලාව. මට මොකද කොල කොච්චි කියලා තියන්නේ? හා මං කොල පාටයිද? කවුද බල මේ මෙසේජ් එක දාලා තියන්නේ? චාමර ජයසේකර. අයියේ මට කොල කොච්චි කියලා තියන්නේ? මට හිතා ගන්න බෑනේ. කොහමද? අපි හොඳින් ඉන්නවා. ඔයා බෝල ගෙඩිය වගේ හරි හැඩයි ආ කියලා තියනවා. ඒ බෝල නන්නේ හරිද? රුක්මල් වඩමව බෝලයක් වගේද පේන්නේ? මට ඉස්සර පිරිමිලාමේ කිව්වා සුදු බෝලේ කියලා. එයාට දැන් වෙන සුදු බෝලයක් හම්බ වෙලා තියෙන්නේ. නම කිව්වොත් දන්නව කවුද කියලා, ඒ නිසා නම කියන්නේ හරිද? සුදු කොච්චියෝ අපි අහනෝ කියලා මෙසේජ් එකක් දාලා තිනෝ අම්බන් පොලිස් සුජිත්. අම්මෝ අවුරුදු 22කට විතර පස්සේනේ. මොකද උනේ? වාඩ ලොතරැයියක්වත් ඇදුනද? මට හරි ගියාද? මාව අමතක උනේ? ලස්සන සින්දුවක් ඉල්ලලා තියෙනවා, ඒක ස්ලෝ හැබැයි.

0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
1: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: ප්‍රශ්න, ඔයාගේ ආදර කතාව, ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: ඇලුමිනියම්නේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේද ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනෙරො. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
7: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011-42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: පාලුවේ සතුට ගැන කියපුවා, දැන් කියනවා ඒ ආදරේ හැටිලෝ.
9: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුම ඉන්නද නුඹ ගාවින් කියලා.
8: දෙන්නම එකම දවසේ එකට මුණ ගැහෙනවා.
9: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
8: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
10: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020 98.1 98.4 සියත

0: ඉස්සර වගේ නෙමෙයි වැඩිය කතා කරන්නේ, සින්දු තමයි වැඩිපුර ප්ලේ කරන්නේ. හරි නරකයි. එහෙම මෙසේජස් එනවා මේ දවස්වල ටිකක් වැඩිපුර. ඉතින් මම හිතුවා මම කතා කරනවට වැඩිය සින්දු අහන්න තමයි කැමති කියලා. එහෙම නෙවෙයිද? සින්දු අහන්නත් ඕනේ, මම කතා කරන අහන්නත් ඕනේ නේද? ඒකත් ඇත්ත. ඉතින්නේ මොකද සින්දු නම් ඉතින් නේද, ඕන වෙලාවක අහන්න පුළුවන් YouTube එකෙන්. හරි නේ, වෙන channel එකක් හරි අහලා ඕන නම් සින්දු අහගන්න පුළුවන් නේ. නැත්නම් මේකම හරි නේ, සින්දු විතරක් යන වෙලාවල් විතරක් තියෙන්නේ නේ. ඒ වුණාට මම මොන මොන හරි කියන්න ඕනේ මේ කටින්. හා, එතකොට තමයි ගැම්මක් එන්නේ. එහෙමද? හරි හරි, චුට්ටක් කතා කරන්නම්. ඉතින් මේ අර ඉස්සල මෙසේජ් එක දාපු එක්කෙනා, එයා කියලා තියෙනවා එයාගේ ඇස් පේනවනම් දැන් ඇත්තටම මේ බෝලේ වගේ තමයිලු. ඊට පස්සේ තව එක්කෙනෙක් කියලා තියෙනවා, පොඩක් ඉන්න එයාගේ නමත් එක්කම කියයි, මේ රොමේනියාවේ කුෂාන්. කුෂාන් කියලා තියෙනවා, හායි සුදු, දැන් නම් බෝල තමයි කියලා. මම හත්ලා දන්නේ මං ඇහුවත් එක්ක යාගෙන්. එයා ඊට පස්සේ කියලා තිනවා, එහෙමත් නෑ, ඒ වුණාට ඉතින් ටිකක් බෝලේ වගේ තමයි කියලා. අද ඉඳන් සතියක් කන්නේ මෝඩ ෆාස්ටිං කරනවා මං. මං ආස නෑ එහෙම මහතෙට ඉන්නානේ, මං ආස කෙට්ටුවට ඉන්න. එතකොට ලෙඩත් අඩුයි, හරි සැහැල්ලුයි, අන්න ඒකයි. හැබැයි සමහරු කැමති නේ බෝලේ වගේ ඉන්නවට, චබි වෙනවට. අම්බෝ, මන්නම් ආස නෑ එහෙම. හරි කොහොම හරි හැමෝටම මේ රටේ මේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ප්‍රශ්නේ මම මහත්ච්ච එක. එහෙමද? හා හා, කවන්නෑ කවන්නෑ. කුෂාන් ආදරෙන් ආව එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. අදත් මේ මාත් අහගෙන යන ගමන් වාහනේ කියලා මේ දැම් මෙසේජ් එකක් දැම්මා. රංග හෝමගම රංග. රංග වාහනේ යන ගමන් මෙසේජ් ටයිප් කරන්නේ.
1: ඒයි ඒයි,
0: වාහනේ යන ගමන් නම්, ඒ කියන්නේ ඩ්‍රයිව් කරන ගමන් නම් ෆෝන් එක අතට ගන්න එපා කියලායි මම කියලා තියෙන්නේ. ඔයා මට විරුද්ධ වෙලා වුණා මං ඔයාට ආයේ සින්දු දෙන්නේ නැහැ. මොකද කියන්නේ? දැන් රිප්ලයි නෑ හොර ගෙඩියා. ඒ කියන්නේ දැන් අර ඩ්‍රයිව් කරනවා කියලා පෙන්නන්න දැන් සද්ද නැතුව අහගෙන විතරක් යනවා. කමන්නෑ, වාහනේ නවත්තපු වෙලාවක රිප්ලයි කරන්න ඕනේ. හරිද? මට හරි ආදරෙයි කියලා කියනවනේ හැමතිස්සෙම මට ආදරෙයි නම්. ඉස්සෙල්ලා මේ තමන්ගේ පරිස්සම ගැන හිතන්න. හරිද? වාහනේ ඩ්‍රයිව් කරනවා නම් මේ දැන් රංග විතරක් නෙවෙයි, සමහරලාට මේ වෙලාවේ මාව අහගෙන යන අය ඕන තරම් ඇතිනේ. වාහනේ යන ගම, වාහනේ පැත්තක වාඩි වෙලා යනවා නම් අවුලන්නෑ. වාහනේ ඩ්‍රයිව් කරනවා නම් කීයටවත් ෆෝන් එක අතට ගන්න එපා. හරිද? මට මෙසේජ් එකක් ටයිප් කරන්න ඕනෙමයි කියලා හිතනවනේ, අනේ පොඩක් පැත්තකින් අයින් කරන්න, නවත්තලා කරලා ඉතින් මෙසේජ් එකක් දාන්න. අපි නම් අහන්නේ වෙල්ඩින් කර කර. ඒකත් රිස්කිද මන්දා? අවුලක් නැද්ද? ෂේප්ද? රුමේෂ් පේසරෝ ඉන්න මෙසේජ් එක දාලා තියෙන්නේ. කොහොම හරි නිකන් බොරුවට නිකන් නේද? රිස්ක එකක් ගන්න එපා, කරන වැඩක් පරිස්සමට කරන්න ඕනේ. මාව අහගෙන පරිස්සමින් වැඩටික් කරනවා නම් මට එච්චරයි. ෂේප්ලු ෂේප්ලු වෙල්ඩින් කර කර මේ අහන එක ෂේප්ලු. වෙල්ඩින් කර කර අහනවා ගෙන වෙඩි ඩ්‍රයිව් කර කර මේ මෙසේජ් ටයිප් කරනවා කියන එක සුදු. ඒකයි මම මේ විශේෂයෙන් මතක් කළේ. ඔයාට මෙසේජ් කරලා දඩ කෑවත් කමක් නෑ අනේ කියලා තියෙනවා. ඒයි, දඩ කන එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ, අනතුරු වෙන්න පුළුවන්. හරිද සුදු? එනිසා මට ආදරෙයි නම් විනේ ගරුක රියදුරෙක් ලෙස වාහනේ ධාවනය කරන්න ප්ලීස්. අපේ මෙසේජ් එකක් කියවන්නෝ කියලා ඇස්සුනෙත් මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් අශෝකා, පුතා රෝෂ, කඹුරුගමේ පවුලේ කට්ටිය, තල්ලාරඹේ පවුලේ කට්ටිය, මේ ඔයගොල්ලෝ නේද? ගම්පහින්න තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ කාලෙකට පස්සේ. ඒයි, දන්සල් ගොඩකට ගියාද මහත් වෙලා තියෙන්නේ? දන්සල් අපේ ගෙදරට ආවා. ඒ නිසයි මහත්තුනේ වීදියගොඩ ඩීකේ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, ආදරෙන් එකතු කරගන්න. ඊළඟට මම දෙන්නේ ගොඩක් කටි ආස සින්දුවක්. මම දැක්ක මේ ළඟදී වීඩියෝ එකක්. මේ සින්දුව කිය කිය ඩොක්ටර් කෙනෙක් සිසේරියන් සැත්කමක් කරනවා. කො බලු මේ වීඩියෝ එක දැක්ක කට්ටිය.
2: යෝ මාසරා,
0: ඒ කියන්නේ මේ ඒ අම්මව පොඩ්ඩක් කූල් ඩවුන් කරන්නත් එක්ක ඩොක්ටර් සින්දුවක් කිය කිය තමයි සර්ජරි එක කරන්නේ. අනේ ෂෝ යන්නේ. මන් දන්නේ ඒ ඩොක්ටර්ගේ නම නම්. හැබැයි ඉතින් නේද, තමන් කරන වැඩේ සැලකිල්ලෙන් ඒ වගේම චිල්ලගේ කරනවා. අනිත් අයටත් ප්‍රශ්නයක් නොවෙන්නේ.

0: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක් කියන්නේ චක්‍රයක් ගේට්ටුවක් වැටක් ගොඩනගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න සල්ලි වලින් 75%ක්ම වතු ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොහොම යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙන්න බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා මෙටලයිසින් කියන්නේ අපි LTL ගැලවනයිසර් මුළු රටම ගැලවනයිස් කරන්නේ අපි දැන්ම කතා කරන්න 0771 47 47 47 47 බලන් ඉන්න එපා මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
1: ලස්සන ගැන වැඩියම වද වෙන්න
2: ඕනේ නෑ
1: දැන් මේ සැන්ඩි ඉන්නේ
2: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ නෑ
1: වෙනස් කරන්න ඕනේ නෑ මූණම අයින් කරද්දි
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: සියත දිවයින පුරා

0: හවස තුනයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: හෙටත් ප්‍රදේශ රැසකට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මිලිමීටර් 75ක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක වැසි ඇති විය හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං අපේක්ෂා කරනවා. උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්පන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතිවිය හැකි. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. ඊශ්‍රායලය ලෙබනනය සමග සටන් විරාමයක් ඇතිකර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය විනාශ කිරීම ඉදිරියට සිදුකරන බවයි ඊශ්‍රායලය පැවසුවේ. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සාම ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ඇමරිකාවද මැදිහත් වුණා. ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගොස් ඇති සංඛ්‍යාව 3526ක්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ෂෝයික
1: යකෙවලින් එන්නවා
2: ගොදත් අදරේ සුදකොචේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාස්තයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කච්චි මනි හරංයෝ
1: ජපන් රොමේනිය
0: ලෝකෙටම එකයි සැන කෙලියක් තමයි සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

නටන්න සිින්දු දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා එක්කෙනෙක්. අද ෆ්‍රයිඩේ නිසා නටන්න දෝනේ. හරි, මේ පැයේ නටමු, ඊගාව පැයේ වැඩිය නටන්න ඕනෑ. හරිද? එම හැම පැයකම එක දිගටම නටන්න බෑනේ. මේ පැය ටිකක් නටමු නටමු. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ කියලා මම මේ තාම හොයනවා. ඔයා නටන්න සිින්දු දෙන්න කියලා කිව්වට ඔයා ඔයාගේ නම එවලා නෑ. ඔන්න ඕකනේ බැරි. පොඩ්ඩක්වත් මට කීකරු නෑ නේ. නාලක ගයන්ද කලින් දවසක එවපු මෙසේජ් එකක තියෙනවා නම. හොඳ වෙලාවට අඩුතරම වට්සැප් එකේවත් නම දාගෙන නෑ නේද? ෆොටෝ එක දාගෙනත් නෑ. පොර වැඩක් කරනවනේ මොකක් හරි. කෙල්ල දෙන්නෙක් ඉන්නවනේ. ඔය ඒ වගේ වැඩ කරන කොල්ල තමයි වට්සැප් එකේ DP එකට මුකුත් ෆොටෝ එකක් දාගෙන නැතුව නමක් දාගන්න නැතුව මොකක් හරි කපටිකමක් කරනවා. නාලක ගයාන් ඇත්ත කියන්න. මං ඔය සමහර වෙලාවට කියන්නේ හරිම තිත්ත වුණත් ඇත්ත. ඉතින් ඔයත් කියන්න. හාද? ඔයාගේ රිප්ලයි එකක් එනකම් මම බලන් ඉන්නවා. හරිද? අමීෂා මෙසේජ් එකක් දාලා තිනවා කොට්ටාවේ ඉඳන්. දිල්මින්ගේ සින්දුවක් කියලා තියෙන්නේ. දිල්මින්ගේ කියන්නේ සීයාගේ සින්දුවක් දිල්මින්ගේ හඬින් සිහින දෙව්දුවේ. ඒක බලමු අපි 4:00 වගේ තමයි ඒක සෙට් වෙන්නේ. අහගෙන ඉන්න දිගටම මට චුට මතක් කරන්න හැබැයි ආයේ හොඳේ. නිමේෂිනෝ මහනුවර ආදරෙන් එකතු කරගන්න ඕනේ. කටහඬට වශී වෙලාලු ඉන්නේ මගේ. ඇත්තට ලස්සනයිද? එච්චරමත් නෑ නේද? හැබැයි අහන් ඉන්න පුළුවන් ෂේප් එකේනේ. බොරලස්කමුවේ දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, සරච්චන්ද්‍ර මේ කටි ඔක්කොම අහගෙන ඉන්නවා. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජ් ශ්‍රී ළඟට ආවෝ, භාග්‍ය, හවිෂ්ක මේ කටි ඔක්කොමත් එකතු කරගන්න කියලා මෙසේජ් එකේ තියෙනවා. ඊළඟට ලලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ආයාගේ තුවාලේ හදවතේ එක නෙවෙයි. ඒක ඉතින් හැමදාම තියෙනවා, හැමදාම පැරෙනවනේ මම නිසා. ඔහුගේ දවස්වල ෂුට්ටක් ලෙඩ වුණානේ, තුවාල කරගත්තා. චූටි කකුලේ නේද තුවාල කරගත්තා. දැන් ඉතින් චුට්ට මේ සනීප වෙන ගමන්ද නෑ කියලා තියෙන්නේ නේද? හරි, මං ඔයාට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා. හරි, ඊළඟට මාවනැල්ලට හොඳටම වහිනවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අර ඉස්සෙල්ල මෙසේජ් එක දාපු රුක්මල් කියලා තියෙනවා. එයත් එක්ක වැඩ කරනවලු ලොටන්. මොනවද සුදු මේ නම්? අනිත් එක නා සුජීව. ඔය වන්න බලන්න ලොටන්ගේ ෆොටෝ එකක්. අනේ හිනා යනවානේ. ආ, ලොටන් නේද? ඉතින් ඔයා ලොටන් කියලා නිමුලින් ඉවලා තියෙන්නේ. මම මොනවා කරන්නද? කොහෙ වන්න බලන්නේ යාළුව දෙන්නගේ ෆොටෝ එක. නෑ නෑ, ඔය තුන්දෙනාම ඉන්න ෆොටෝ එකක් එවන්න. හරිද? එතකොට මට ආවත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පිළිවෙලින් එවන්න නම් ටික දාලා කවුරුද කියලා. හොඳේ, දහස්සක් පැතුම් මල් හද ගොනු කොටගෙන ආදර සිනා මල් හස රැලි මුව පාන ඉදිකල බැවින් මගේ හදවතේ සුර සීන ඇරයුම් කරමි නුඹ බිලි ගන්නට ඕන. අනේ අම්මෝ නුවරණිය දිගින්. ඊට පස්සේ කඩුවෙල ශානිත්, දර්ශන, රොෂාන්, නිලුපුල්, මහින්ද ලියනගේ මේ කටි ඉන්නවා කියලා තියෙනවා. මං ආසම අන්තිම පේලි දෙකට. ඉදිකල බැවින් මගේ හදවතේ සුර සීන ඇරයුම් කරමි නුඹ බිලි ගන්නට ඕන. අනේ අනේ මෙව්වනේ අප්පා කවි. මාව බිලි ගන්න බලාගෙන ඉන්නේ නේ. ඔයාගේ නම මම වෙනස් කරනවා. ඉන්නකො මං ඔයාට එවන්නම් ටයිප් කරලා. ඒක මේ ප්‍රසිද්ධිය කියන්න ඕන එකක් නෙවෙයි.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: ලි රගවල ම සකන් ලේ ලබාගන්න දෙවනි තම මේක මේ ඇතරම ශ්‍රී ලංකා වාර්තාව අතර නි වාර්තම මගේ අලුත්තෙන්නේ ඒෂන් රකෝඩ් එකට සෙන්ඩමිට තිහක් තරම මදී නමුත් මගේ අනිවාරෙන් කරන්නවා ඇති එලක බලාපොරත්තුවත්තියවා තව මීටෝඩ ලොකු ත්‍රෝහකට යන්න ගොඩක් සතුරේ ශ්‍රී ලංකාය පලන වතාවට ඩෑමල් ලික් මීට රකෝඩ්ඩයක් එක් ශ්‍රී ලංකා වාර්තාව දළුත් කරන්න ලබිච්චකන
0: ප්‍රවෘති සහ ප්‍රවෘති වලට එහා කිය ප්‍රවෘති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එකකින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
3: එයා තාත්තා වගේම දක්ෂයි.
2: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.
4: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.492.3777.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කුත් හම්බෙනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: අංක 8.2 98.4
17: පන්නේවගේ කමුකොකේ
18: ඕප්‍රේක්
17: නෑවගේ
18: පතිමුරේ
17: ස්පයිඩර් මචං අද විතරයි සිකුරාදා.
16: සියත දෙවයින පුරා
14: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
19: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
20: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
19: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

perde conectando. ¿Ah? කවුදෝ මන්ද අහලා තිබ්බා අද උම්ම දෙන්නක්ද කියලා. අමතක වුණා ඉතින්. අනිත් එක මේ ඉල්ලන්න නැතුව එහෙම උම්ම දෙන්නේ නැහැ හොඳ. ඉල්ලුව තමයි ඉතින් උම්ම එකක් දෙන්නේ. ඒ උම්ම දෙන්නේ නැද්ද කියලා හපු එක්කෙනාට තමයි. දැන් ඔය උම්ම එක දුන්නේ. තව උම්ම එකක් දෙන්නද? එක්ක බෑ. කොටිකාවත්තේ ආදිති. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ඉස්සල්ලත් මං කියන්න හිටියේ මට ඒක මිස් වුණා. දැන් ආයෙ මතක් වුණා. කඩවත ගගනතාරා. වව් ලස්සන නමක්. කවුද ඔයාට වාගේ නම දාලා තියන්නේ? හරිම ලස්සන අයියා. අම්මා තහගෙනලු ඉන්නේ උදේ ඉඳන්ම. සියත එක්කමයි දෙකටමනේ. ආදරෙන් එකතු කරගන්නවා. අම්මලු දාලා තියන්නේ නම. අම්මට කියන හරිම ලස්සනයි කියලා. මේ සිද්දුව ඔයාටයි අම්මටයි.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්ල සමාගමකි
1: හිනා වෙන්න මෙන්න වෙලාව
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තැගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: එරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
0: ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් PLC.
2: දොරකුළු ඇරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියන්
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
5: නෑනේ අරේ වා
0: සින්දු සියත.
7: ගියත් සපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේසලු පිළිසිලාරේ චක්කාරේ
0: දිලකවර්ධන ටෙක්ස්ටයිල්
8: 98.2 98.4 සියත.

හවස 3යි විනාඩි 43යි වෙලාව. මිලානෝවල මාතර ඇම්බුල රෙස්ටෝරන්ට් එකේ. කට්ටිය ඔක්කොම මාව අහගෙන ගිලිනවා ගිලිනවා. අද නම් කෑම ටික සුපිරියා. මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. බඩගිනි තැවිස්සනවා මේ ෆොටෝ දැක්කහම. කොමනේ ඉතින්? දෙකෙන් බලලා බඩ පුරෝ ගන්නවා. සෑහෙන කාලෙකට පස්සේ අද තමයි මාව අහන්නේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා ඉන්දි. මොකක්ද අනේ ඔයාට මේ දවස් ටිකේ වෙලා තියෙන්නේ? එක එක ප්‍රශ්න නේද? සර්ජරි එකක් කළා දැන් කියලා තියෙනවා. වාහනේ ඇක්සිඩන්ට් වුණා කියලා. අදළු වාහනේ ගත්තේ පරිස්සමින්. හොඳේ කරදර එනකොට එන්නේ එකට කියලා කියනවනේ නේද? එනිසා කෝකටත් පරිස්සමින්. බබාලත් අරගෙන වාහනේ යනකොට තවත් වැඩියෙන් පරිස්සම් වෙන්න. හලෝ ෂේරා බබා, ෂේරා මැනිකේ, ඔයා ක්ලාස් යන ගමන්ද? අයියන්ඩි නේ නෂෝන්. අද නම් ඔන්න නම මතක තිබ්බා. අයියයි නංගිය දෙන්නාම ආදරෙන් එකතු කර ගන්නවා. ඔය දෙන්නට තමයි කිස් එක. අම්මිවත් ආදරෙන් එකතු කර ගන්නවා ඉන්දිව. ඉතින් පරිස්සමින් එක තමයි කියන්න තියෙන්නේ. ඊළඟට පියල්ජේ මාපලගම ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කර ගන්නවා. ඉතාලිය රබඩා මෙසේජ් එකක් දාලා මාව මතක් වුණා කියලා. බාත්රූම් එකේ ෂවර් එක දැක්කහම. නොකියා කියන්නේ මොකද්ද මොකද්ද? ප්‍රෝග්‍රෑම් එකේ මම නානවා කියලා. පිස්සු කොල්ලා. අද ඉතාලියේ ගෑන් ළමේ පස්සෙන් යනක මං ඉන්නේ. නම කියලා දාන ඕන්නොහෙ. ලහිරු මදුසංක. අම්මා හරි අහගෙන නැතේ, පුතාගෙන දැනගන්නේ නැතේ.

0: නියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවි රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය

0: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University. The place to be.
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එක්කම warranty එකක් දෙන්නේ Alumex.
2: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
0: විශ්වාසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: ආලුවේ සතට ගැන කියපුවා දැන් කියනවා ඒ ආදරේ හැටිලු.
4: ආලුවේ සතුට
5: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
3: දෙන්නම එකම දවසේ එකට මොන ගැහෙනවා.
5: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
3: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
6: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020.
5: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි. 98.4න් කලුතරට. සියත FM.
8: ලස්සන ගැන වැඩියම වදවෙන්න
3: ඕනේ
8: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
3: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
8: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි
9: තාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
7: සියත දිවයින පුරා

0: මන්ඩට මැට්‍රන
1: මැට්‍රන
0: බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි with සුදු කොච්චි.

හතරට ළඟයි. තව තියෙන විනාඩි හතරයි. අපි ඊළඟට හමුද ෂකීරාගේ සින්දුව. ෂකීරා FIFA World Cup එක වෙනුවෙන් කියපු සින්දුව. එංගොන්න තව හරියටම සතියකටත් අඩුයිනේ. කවද්ද ජුනි 11 මට මතක විදිහට FIFA World Cup එක පටන් ගන්නෙ. ඊට පස්සේ ජුනි 11 පටන් ගත්තාම ඊට පස්සේ ජූලි 19 වෙනකන් තියෙනවා. මගේ බර්ත්ඩේ එක දවසේ තමයි මම හිතන්නේ අවසන් මහ තරගය තියෙන්නේ. යස්! ඒක තියෙන්නේ නිව්යෝක් වල. ආරම්භක තරගය තියෙන්නේ මෙක්සිකෝ වල. ඉතින් ලස්සන සින්දුවක් මේ පාරත් හදලා තියෙනවා. සාමාන්‍යයෙන් FIFA World Cup song එකක් නම් ඉතින් නේද? ෂකීරා ඉන්න මොනේ කියලා ගොඩක් අය කියනවා. මොකද ෂකීරා කියපු සින්දු ගොඩාක් හිට් වුණා. අපි වකවකා හැමනේ ඔච්චර ප්ලේ කරලා තියෙනවාද ඒ කාලේ. ඒ වගේ තව සිදු කීපයක්ම තියෙනවා. ඉතින් මේ පාර මේ හදලා තියෙන එකත් සුපිරියක්. මන්නම් ආසයි. ඒකේ ෂකීරාගේ ඩාන්ස් එක අම්බෝ පිස්සු හැදෙනවා. මම දැක මේ දවස්වල ගොඩාක් පෝස්ට් එකක් කටේ ෂෙයා කරනවා. ඊට පස්සේ මම TikTok එකෙත් දැක්කා. ඉපදෙනකොටත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉපදෙනකොටත් ෂකීරා මේ වගේමයි. දැන් මේ අවුරුදු බර ගානකට පස්සෙත් ෂකීරා ඒ වගේමයිනි බොලේ කියලා. ඇත්තටම නේද? මං වගේ තමයි ඉතින්. වයසට යන්නේ නැහැ. ගියත් පේන්නේ නැහැ. ආ වයසට ගියත් පේන්නේ නැහැ. ඉතින් බලමු නේද? කොහොම වෙයිද කියලා. ඩයිඩයි සොංග් එක තමයි ප්ලේ කරන්න හදන්නේ. මේ ඩයිඩයි කියන එකේ තේරුම් මං ටිකක් හොයලා බැලුවා. ඒක ඉතාලි වචනයක්. මං හිතන්නේ මේ ඉතාලි භාෂාවේ නා ඉතාලියාලු ගොඩක් ඉන්නවනේ. කියන්නේ මේකේ තේරුම නිකන් come on let's go ඒ වගේ තේරුමක් නේ තියෙන්නේ. ඉතින් මම හරිද කියලා වන්නකො. මම හොයපු තොරතුරු අනුව නම් වර්ධින්න කිසිසේත්ම හේතුවක් නැහැ. කොහොම හරි මට හිතුණා අද එක ප්ලේ කරන්න ඕනි කියලා. ලැබෙන සතිය දිහාට මෝර්නින් ෂෝ එකේ ලොකු විස්තරයක් කියයි. ඔස් හොයාගෙන ඇවිල්ලා විස්තර ලොකු විස්තරයක් කියයි. එයා කියනකන් ඉතින් අපි ඉතින් සින්දු රස විඳ විඳීමු නේද? මම දැසල පුරුදු වෙනවා ඩාන්ස් එක. ෂකීරා වගේ ඩාන්ස් කරන්න. මටත් බැරි නෑ. එවන්නද වීඩියෝ එකක්? සයිනේත බලන්න.

0: क्या था टॉप स्टोरी।
1: මේකට අනතුරේ තුන්දෙනෙකු ස්වාභිමර්ශන. මේකොට පැවති දන්සලක පෝලිමක සිටි හය දෙනෙකු මරණයට පත් කළ රියානතුර සිදු කළ කැප්‍රතේ සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහයිල්ලා සිටිනවා. අනතුර සිදුනේ පසුගේ 31 වනදායි. ඉන් හය දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ රියතුරු සමග තුන්දෙනෙකු ගමන් කර ඇති බව අනාවරණය වුණේ විමර්ශනවලදී. රියදුරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සෙසු පුද්ගලින් තුන්දෙනා පලා ගොස් තිබුණා. ඉන් එක් අයකු පිළියන්දල පදිංචි කැබ් රථයේ ලියාපදිංචි හිමිකරුයි. පන්නිපිටියේ පදිංචි තවත් පුද්ගලින් දෙදෙනෙකුද කැබ් රථයේ සිට තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට යොදවා ඇති පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව දෙකක්. සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කළා. දැන් විදෙස් පුවතක්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බැරණුවන් වන ජරේඩ් කුෂ්නර්ට එරෙහිව ඇල්බේනියානු ජාතියෙන් දසදහසකට වැඩි පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ ජරේඩ් කුෂ්නර් විසින් ආරම්භ කර ඇති ඇල්බේනියාවේ සුපෝගභෝගී නිවාඩු නිකේතන ව්‍යාපෘතියකට එරෙහිවයි. ඒ සඳහා ආයෝජනය කර ඇති මුදල ඩොලර් බිලියන 5ක්. විරෝධතාකරුවන් පැවසුවේ සංවේදී පරිසර කලාපයක නිවාඩු නිකේතන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: සියත දෙවයින පුරා.

හවස 7:00 වෙනාඩි 13:00 වලව අපි අන්තිම පැයට ආවා. ගෙදර කට්ටියම ඉන්නවලු අද. එනිසා කට්ටිය ඔක්කොටම සින්දුවක් ඕනේ කියලා ඉරේෂා මෙසේජ් එකක් දාලා තියෙනවා. මාව කාලෙකට පස්සේ ඊයේ මතක් වුණා අපේ යාළුවා. ඉතින් සුදු කොහොමද? ආදරෙන් එකතු කරගන්නවා. මේ ජපෑන්නේ තා ඉන්නේ. අද මොකද කට්ටියම ගෙදර ඉන්නේ? අද නිවාඩුවක්ද ඔහෙ? ඉස්සර කියලා වන්න බලන්න. මාත ආසය දැනගන්න. ඔයා දැන් බෝල වෙලාද මට එවන්න ෆොටෝ එකක් බලන්න කියලා ඉරේෂා කියලා තියෙනවා. බොරු අනේ මේ කට්ටියගේ. හැබැයි චූට මහත්තයා කියලා මටත් දැන් දැන් හිතෙනවා. ඒ වුණාට එහෙම ගොඩකුත් නෙවෙයි. අපි වෙන වෙන තරමට අහමු කියලා තියෙනවා. අපි දැන් වෙන් වෙලානේ ඉන්නේනේ. ඉතින් අවුරුද්දකින් දෙකකින් තුනකින් තමයිනේ ලංකාවට ආවයින් පස්සේනේ අපි හමු වෙන්නේ. රොමේනියාවේ අනු මෙසේජ් එක දාලා තියෙන යාගේ හස්බන්ඩ්, ඒ වගේම චූඩි පැටියා ආදරෙන් එකතු කරගන්නවා. එක්කෙනෙක් මට කියනවල පෙට්ටි කිකිලියෙක් වගේ කියලා මම. අම්මෝ පෙට්ටි කිකිලියෙක් හොඳයි යා. අස්සනයි ඉතින් ක්‍රියේටිව්. තෙමෙන් එපා කියලත් තියෙනවා. ඊට පස්සේ තෙමිච්ච කිකිලියෙක් වගේ වෙයිනේ. එයා කියලා තිනවා තෙමෙන් එපාලු වොයිස් අවුලුනොත් එහෙම මේ ඔයා නෙවෙයි වගේ කියලා දැනෙයිලු. ඒකයි මේ නැතුව මට ආදරයකට නෙවෙයි නේ ප්‍රෝග්‍රෑම් එකේ මේ මම නෙවෙයි වගේ කියලා හිතෙයි කියලා නේද? අනේ මමත් අහගෙන ඉන්නවා මැනිකෝ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. සුදු මහත්තයා කුසල්. හයි අද නැත්ද? පුතා නැ පුතා නෙසුක මම මතක් කළා කියන්න. වයිෆ් නැද්ද? එයාවත් මම මතක් කළා කියන්න. ආදරයෙන් එකතු කරගන්නවා. අහලද? ඊළඟට ගාලේ මදුවත් ආදරයෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අයේෂි හයි තත්සරණිගේ බර්ත්ඩේ කාද සුපිරි විශ්ෂකක් ඕනී කියලා තියෙනවා. තත්සරණි තත්සරණි සුබ උපන්දින තත්සරණි. එම හොඳයිද සුපිරිද කැතද? අනේ ඔයිට වැඩිය නම් බෑ ඉති කෙල්ලේ. තත්සරණියෝ ජනම්දින් මුබාරක්. බලන්න ඉතින් ඔයාට මේ මෙච්චර හොඳට සුපිරියට විශ් කරන්න කියලා මේ කියන්නේ මේ ළමයි මේ අයේෂි ඇතුළු සෙට් එක කියන්නේ මොකටද? අද ඉතින් ඔයාගේ දත ගලවන්න බලන්නේ. දත් සෙට් එකම ගලවන්න බලන්නේ. ලොකු ට්‍රීට් එකක් ගන්න ඔය බලන්නේ. කොමාරි කෙල්ලේ සුබ වෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවසපිරි සුපිරි බර්ත්ඩේ එකක් වේවා. කේක් දීලා බේරෙන්නලු හදන්නේ නිසා අනිවාර්යයෙන්ම සුපිරි විශ් එකක් ඕනේ කියලා තිනවා. මං කිව්වේ මං ඒක දැක්ක දැනුවේ. පුදුම කපටි ආලුව ටිකක් ඔයාට ඉන්නේ සුදු. මාකටිං ටීම් එකෙන් නිලුෂිකා අමිල සඳුනිය කුෂාන් ඇතුළු සෙට් එක විශ් කරනවා. ඉතින් තත්සරණියෝ අද වේලාසන මාරු වෙන්න ඕෆ් වෙනවා කියලා කියන්න යන්නපා. ෂේප් එකේ මාරු වෙන්න.

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492 0732 0732 1777 ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටි යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරත්
3: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology, Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIBM, The City University, The Place to Be.
4: Full charge again, kilometer 150kata wedi durak. Nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samaginnena. Bajaj Vigo Electric 3-row darataya. David Pieris e-mobility wedin. 011-744-550.
5: Shaktimat samagamaka buddhi ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM මහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
12: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
13: අග වටයි 0.2 98.4
14: පන්නේවගේ කොමුකොකේ
15: ඕප්‍රේක් නෑවගේ
16: පති මුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං
17: අද විතරයි සිකුරාදා
18: සියත දෙවයින පුරා
19: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
8: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.
5: Watch rewind.

0: ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ශෝයක
1: යකෙවලින් එන්නවා
2: හොදත් අදරේ සුදුකොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස්ටයි අපිත්ත හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංයෝ
1: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස 4යි විනාඩි 32යි වෙලාව. මෙන්න මම තින්නෝ කියලා මැසේජ් එකක් දාතිනවා. තාදු ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අහගෙන ඉන්න තාම කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අහගෙන ඉන්න ඕනේ තමයි හවස 5 වෙනකන්. හා ආය මොනාද ඉති? හවස 5 වෙනකම්ම එකටම අහගෙන ඉන්න ඕනේ තමයි. මේ කවුද මගෙන් සීන දෙව්දුවේ සින්දු එල්ලුවේ? Thank you what කියන්නේ ඉතින්. හා Thank you what කියලා නෑනේ මේ ළමයා. අනේ ඇත්තට අමතකුණාද නැත සින්දු රස විඳ විඳ ඉඳලා එහෙම මමතකුණාද? ඒ අතරේ අනු මොකක්ද මගෙන් ඉල්ලපු සින්දුව? මට දැන් ඒක මතක නෑනේ. මාර සීන් එක. අනු මට ආයේ මෙසේජ් එකක් දාන්න. මත්තේ කොට මගේ ෆොටෝ එකක් මට මෙවන මේ මෙසින දෙව්දුවේ සින්දුව ඉල්ලපු එක්කෙනා. කවුද? අමීෂා. අමීෂා මගේ ෆොටෝ එකක් මට මෙවලා කියලා තියෙනවා. මත්තේගොඩ ශකීරා කියලා. අම්බෝ. ඒ ෆොටෝ එකේ න පොඩක් ඒ වගේත් නේද? පොඩ ඉන්න මම මුරුංග ගහට නැගලා මුරුංග ගහ කඩාගෙන වැටෙනවා දැන්. මොකද ඒක නම් දරා ගන්න බෑ සුදු. අනේ මත්තේගොඩ ශකීරා. පුදුම ගස් නැගිල්ලක් නැග්ගුවේ හොඳේ ඔයාන. අමීෂා පිස්සු කෙල්ල. මෙන්න ශකීර දුවනෝ කියලා අනු මෙසේජ් එකක් දාලා. අනේ ඒකට නම් මට ලැජ්ජ හිතුණා. මත්තේගොඩ ශකීර. හෙට අනිද්ද නිවාඩුනේ. මං හිනා වෙනවා ගෙදරට වෙලා ඔක මතක් කර කර. නිවාඩු දවස් දෙකේ නිවාඩු පාඩුවේ හිනා වෙන්න පුළුවන්. ඔයා මහතයි කියලා කවුරු හරි කිව්වද? මේ ෆොටෝ එකේ බලන්න එහෙම එකක් නෑනි කියලා. මෙසේජ් එකක් දාලා තියෙනවා. නිවන්තක කිරිබත් ගොඩ නිවන්තක. ඔයාට විතරයි පැටියෝ ස්පේන්නේ හරියට. ඒ අනිත් අයට ඩබල් වෙලාද කොහෙද?

0: ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙර ඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ.
2: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නෙම නැතිවේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
5: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
7: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳින්.
9: රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ
8: නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් යන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
0: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියතා

මදු ඔයාට මොකක්ද මතක් වෙන සින්දු රන් සමන ජෝඩුව වගේ හන්දි ඉස්කෝල කාලෙ මොකක් හරි සීන් එකද මට හිතා ගන්න බෑ. ඕකේ ඩීකේ දිනේෂ් කටායනම් මෙසේජ් ගද්දාලා තිනෝ කාලෙකට පස්සේ අලිබොමුල්ල සංජීව රන්වින් එකේ කොල්ලො සෙට්ටක ආදරෙන් එකතු කර ගන්නවා.

0: ලයිෆ්ස්ටයිල්ලකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටේ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: මේස් ජවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: அமெரிக்கா எக்ஸாத் ஜனபதிய எக்ஸாத் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்து சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டமே ஆவன அப்பே அலுமேக்ஸ்
1: அலுமினியம் ஓன தரம் அலுமேக்ஸ் நாம் இஸ்தரம்
2: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විරටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844.97 කුන්දේසි සහිතයි
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ නෑ
3: දැන් මේ සැන්ඩි ඉන්නේ
4: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ
3: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරන්න
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාස

මේ සිින්දු එහෙම ප්ලේ කරන්න බෑ. ඇයි දන්නවද? හැබැයි මට මේ සිින්දු දැන් ප්ලේ කරන්නත් හිතනවා. ඒ වුණාට පස්සේ මතක් වුණේ අපි ඇහුවනේ, අපි ඇහුවනේ අර සිින්දු දුරන්දර් එකේ නේද? ඉතින් හින්දි සිින්දු දෙකක් වගේ වෙනවනේ එතකොට. හැබැයි මන් දන්නවා ඒ සිින්දු ප්ලේ කළා නම් ගොඩක් අය ආසයි, අනුව එහෙමත් ආසයි. එනට අපි සාමාන්‍යයෙන් නම් හින්දි සිින්දු දෙක තුනක් ප්ලේ කරන්නේ නැහැ, හැයට එකයි. අපි සඳට හමු එක හොඳේ. තරහ නෑනේ, මන් දන්නවා තරහ වෙන්නේ නැහැ කියලා. එහෙම දැන් මේ සිින්දු අහන්න එකතු කරගන්නවා අංජුලව. හයියෙන් වහිනවෝ කියලේවලා, යනකොට පරිස්සමින් යන්ඩෝලු. ඔකේ, ආදරෙන් එකතු කරගන්නවා. අන්තිම සිින්දුව විදිහට අනු ඉල්ලපු සිින්දුව දෙන්නත් ඕනේ හොඳ වෙලාවට. පොඩ්ඩෙන් මට ඒක අමතක වෙනවා. හොමග මාටි දයානී ඔවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කියන්න බැරුණානේ ඊමම් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගිහිල්ලා හොඳට පිට්සා කෑවා. නිලු, thank you so much. නුගේ ගොඩ නිලු, එයාගේ බර්ත්ඩේ එකට විෂ් කළයින් පස්සේ මට ට්‍රේට් එක ගෙවලා තිබ්බා. තනියෙන් කෑවේ නෑ, බෙදා හදාගෙන කෑවේ. ගැටි ඔක්කොම තෑන් කලා නිලු ඔයාට. අදරෙයි, යාළුවවත් එකතු කරගම්.

මං යන්න හදන්නේ හවස පහට විනාඩි 3යි තියෙන්නේ. දුකයිත් එක්ක දාලා යන්න. ඒ වුණාට ඉතින් නේද? යන්නත් එපෙයිනේ. අද ගියොත් නේ ඉතින් සඳට එන්න පුළුවන්. හවස දෙකට මං එන්නම්. වීකෙන්ඩ් එක ඉතාම සතුටින් ගෙවන්න. සැනසීමෙන් ඉන්න.

මොරටුවේ නාලන්ද හොටල්ලගේ කට්ටිය මේ අන්තිම මොහොතේ මෙසේජ් එක දැක්ක ආදරෙන් එකතු කරගන්නවා හොඳේ.

ආදරේ නේද මට? ඔවුනේ මං ආදරේ, ඔබ ආදරේ නැතත් ටිකක් නෙවෙයි ගොඩාක් ආදරේ. මං වාගේ සුදු කොච්චියා.

0: සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Ladang.
1: අයත් පහුවෙලා සිකුරාදා දවස්සේ දෙවනි පැයට ඇවිල්ලා නේද? මේ වෙලාවේ වැඩඇරලා ගෙදර යන කට්ටිය
2: අපි වහගෙන ඉතා සතුටින් ගෙදර යන වෙලාවක් මේක.
1: වහගෙන ගෙවල් පැත්තට හරවන්න නැතුව වෙන වෙන රෙස්ටුරන්ට් තියෙන පැත්තට හැරෙනවා.
2: Yes, on the Friday.
1: නරඳිලා සිකුරාදාට නිතර යන තැන්වලට වාහනේ හැරෙනවා අරේනේ. ඒ ගමන් බලන්න යුනිෆෝම් ඇඳගත්ත මහත්තුරු හරියට හොඳේ.
2: පරිස්සමට ඉතින්.
1: ඔව් ඈ හරියට ඉන්නවා හොඳේ. දැන් මං කියන්නේ ඇත්තටම ඒ වගේම ප්‍රශ්න නෙවෙයිනේ පොදු ප්‍රවාහනය නිකන් ටිප් ටොප් එකට
2: තියෙනවානේ. පැය 24ම ලස්සන්ට පොදු ප්‍රවාහනය.
1: පොදු ප්‍රවාහනය තිබුණා නම් හරියට පිළිවෙලට ලස්සන්ට.
2: එතකොට මගලෝ මේ තියෙන තදබදෙත් නැති වෙනවනේ.
1: ඕනේ අඩු ගන්න මිනිස්සු සිකුරාදටවත් පොදු ප්‍රවාහනය පාවිච්චි
2: කරනවානේ.
1: හැන්දෑවට අර යන්නේන තැන් වලට ගිහිල්ලා එහෙම මේ හොරෙන් වාහන එලවන්න ඕනේ නෑනේ එතකොට කියලා. අපි මේ ට්‍රාන්ස්පෝර්ට් කරාද ටිකක් වැඩිපුර කතා වුණාද මන් දන්නේ නැහැ.
2: මට වෙලාවකට හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකෙ වෙනස් කරන්න හදන්නේ කියලා මගුල. මං හිතනවා අපි ලොකු දායකත්වයක් දෙනවා නේද ඒ වෙනුවේ.
1: නෑ නේ.
2: නෑ
1: මේ මෙතන මේ පැයකමාර ගත කරගන්න නේද. හරි. නිකම් මේ බොරු බොරු කෑලි දාන්න පාසැද්දි මෙතන ඇවිල්ලා අයියෝ. ආද මේ මේකමේ රට ලෝකෙ වෙනස් කරලා හදන්න තමයි හැදේ යන්නේ.
2: දැනුම දෙනවා ඒ වගේ අපි අපේ මතය ප්‍රකාශ කරනවා.
1: අපි කියන්නේ වල රටවල් ලෝක හැදෙනව නැගි දින්න. අපි මේ ඔක්කොම කරන්නේ මොකටද? මේ පැයකමාර ගත කරලා කීයක් හරි වාගන්න.
2: එහෙම නෑ මකලෝ මම නම් මේක මාර තෘප්තිමත්ව කරන රස්සාවක් මම පඩිය බල
1: අරවින්ද අරවින්ද ලබන මාසේ පඩි කපන්න බෑනේ මෙයාට මේ තෘප්තිය ඇති තෘප්තියෙන් දුවත හැකි තව අවුරුද්දක් ඉඳලා දැන් ගියාගේ පඩි ඕන්නේ
2: බොස්කේ ගෙදර තමයි එන
1: නවතින්නේ ඔව් තෘප්තිය මෑක් නෑ තෘප්තිය ගැබු පඩි ඕන්නේ දැන් ලෝකේ ආපහු කෝච්චි දිහාවට හැරෙනවා ලෝකේ ඉස්සෙල්ලාම ස්ටීම් එන්ජින් එක හදාගෙන බාණ්ඩ ප්‍රවාහනයට අරවට මෙවට අපි සත්තුන්ගේ මිදෙන්න පටන් ගන්න තැන ඔතනනේ.
2: ඔව්.
1: කොච්චියනේ බාණ්ඩ ප්‍රවාහනය තමයි මුලින් හදාගත්තේ. පස්සේ පස්සේ
2: මිනිස්සු.
1: ඔව්. පැසෙන්ජර්ස්ලත් ගෙනියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලෝකේ කොච්චි පාවිච්චිය ටිකක් අතෑරෙනවා.
2: හරි.
1: මොකද අපි පාරවල් වල දුවන්න පුළුවන් වාහන හදා ගන්නවානේ. දැන් කොච්චිය යන්න පුළුවන් පීලි එලලා ඒක දිගේමනේ යන්න තියෙන්නේ. කාර් එහෙමනේ පිස්සෝ වගේ හිතිච්චි චතර අරෝගේ නෑගිනේ. දැන් අපි ඒකට හුගා පුරුදු වෙලා තියෙනවා. හැබැයි දැන් මේ අපේ වගේ සංවර්ධනයේ වාටියේ ඉන්න රටවල්

0: ඒ ඒ හුන්ඩුනේ ලෝකේ දියුණුවේ පෙරගමන් කරු කියලා රටවල් වගේ ඇත්තිරනේ අපි කිව්වොත් ජපානය,
1: චීනය,
0: ඇමරිකාව, චීනය, යුරෝපේ සමහර රටවල් ඔක්කොම නෙවෙයි. එහෙනම් ඒගොල්ලෝ ටිකක් ඉස්සරහින් යන්නේ. තාක්ෂණෙනුත්
1: ඉස්සරහින්
0: යන්නේ. ඒගොල්ලෝ මේ ගමනේ අපිට වඩා සෑහෙන වේගෙන් ගිහිල්ලා ගිහිල්ලා දැන් තේරුම් අරන් තියෙනවා පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ටේෂන් මිනිසුන්ව ප්‍රවාහනය කරන්න වඩාම කාර්යක්ෂම විදිය තමයි ට්‍රේන් කෝච්චි කියලා. නැවත කෝච්චි දිහාට හැරමින් පවතිනවා. ඒ කියන්නේ දුම්රිය ධාවන පද්ධතිය දැන් තියෙනවට වඩා තව වඩා හොඳින් ඒ දුම්රිය ගමන් ජාලය ශක්තිමත් කරන්න, ඒක පුළුල් කරන්න, පුළුල් කරන්න කියන්නේ කෝච්චි පාර පළල් කරන්න නෙවෙයි,
1: කෝච්චි පාර හදන්න,
0: කෝච්චි දුවන ප්‍රමාණය වැඩි කරන්න දැන් ලෝකේ අවධානය යොමු වෙලා තියෙනවා. අර කිව්වත් වගේ අපි ඉස්සරහට යනවා පස්සට යනවා, ඉස්සරහට යනවා පස්සට යනවා. ඉතින් බලමු, ඉතින් ඕක අඩි දෙකක් ඉස්සරහටයි අඩියක් පස්සටයි නම් ඉතින් කමක් නැහැ. අඩියක් ඉස්සරහට ගිහලා දෙක තුන පස්සට යන්නේ නැතුව සමහරලාට ඉතින් පස්සට යනවා කියන එකේ ලොකු වැරද්දකුත් නැහැ.
1: හානියක් නැත්තම්.
0: ඔව්, මොකද අපි දාලා ආව නම් මොනවා හරි මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් අපි පස්සෙන් එලෝගෙන යනවා, වඩා හොඳ දේ දාලා එනවා. නම් අපි නැවත හැරිලා වඩා හොඳ දේ පැත්තට අඩියක් දෙකක් පස්සට ගියාට
1: කමක් නැහැ.
0: කමක් නැහැ.
2: London.

0: Ladang.
1: චාලි බයවෙන්න එපා. සැන්ඩිට පොඩ්ඩක් උණ ගැනලා තිබුණාට මෙනින්ජයිටිස් නෙවෙයි. දැන් මෙනින්ජයිටිස් ගැන කතා බහකුත් යනවා ඈ.
2: ඔව් පොඩ්ඩක් එන්න මම මෙනින්ජයිටිස්ද කියලා බලන්න.
1: නෑ බලන්න එපා. බලන්නවත් දෙයක් නෑ. මං ගරන් කරලා
2: කියනවා. ඇයිද මෙහෙම ඔළුව පාත් කරනකොට අමාරුයි.
1: ඔයාට මෙනින්ජයිටිස් හැදෙන්නේ නෑ ළමයෝ. මෙනින්ජයිටිස් කියලා කියන්නේ මොළයට විස බීජයක් ගියාම හැදෙන එකක්.
2: ඉතින් ඇයි මට හැදෙන්නේ නැත්තේ?
1: ඔහෙ තියෙන මොළයක්ද? විස බීජය යන්න මොළයක් තියෙන්න බෑ. නැති දේවල් ගැන බොරුවට මේ බොරුවට හිත කලබල කරගන්න එපා සැන්ඩි. ඔයාට මෙනින්ජයිටිස් හැදෙන්නේ නැහැ.
2: ඒ කියන්නේ මේ මුළු ලෝකෙටම මෙනින්ජයිටිස්
1: හැදෙනවා. මුළු ලෝකෙම මෙනින්ජයිටිස් හැදිලා මලක් ඔයා පහුවෙද්දු දෙන්න කියලා කලබල කරා. මේ මිනිස්සුන්ට මොකද වෙලා
2: තියෙන්නේ? ඉතින් හොඳයිනේ.
1: හොඳයිද?
2: ඔව්. ඒ අතින් බලන්න මොලේ නැති එකනුත් ප්‍රයෝජන හම්බ වෙනවා.
1: මොලේ නැති එකනුත් ප්‍රයෝජනයක් තියෙනවා.
2: අපි මේ දියුණුව ගැන කතා කරගෙන ආවේ මොකද? එතකොට මම මේ කල්පනා කරේ පැයකින් කොහොමද අපේ ජීවිතේ වෙනස් කරගන්නේ. ඒකත් ඇත්තටම පැයෙන් ලීසින් අනුමත කරගන්නවා කියන එක දියුණුවේ එක් පියවරක්.
1: ඔව් දියුණුවේ එක් පියවරක් ඒ දවැන්ත පියවරක් ඒක එක විදියකට හිතලා බලුවා. මොකද මොටර් සයිකල් සහ ත්‍රිවිල් වලටනේ ඔය
2: වැඩේ තියෙන්නේ.
1: දැන්
2: වැඩේ
1: දෙන්නේ. ඔසයම දෙන්න. මොටර් සයිකල් වලට ත්‍රිවිල් වලට වැඩේ දෙනවා කියලා කිව්වා. ඒසී එකේ හේතුව කරද්දී ඒගොල්ලෝ ඔස එකක් දෙන්න. දැන් හිතන්නකෝ ඔයා බයික් එකක් පදිනවා. බයික් එක වැට්ට යනවා එනෝ. දරුවෙක් ඉන්නෝ. ඔව්. වයිෆ් ඉන්නෝ.
2: ඔව්.
1: දෙන්නව දෙසරකටනේ බයික් එකේ දාගෙන යන්න පුළුවන්. හරි අනාරක්ෂිතයිනේ බයික් එකේ තුන්දෙනෙක් යන්න ඔට්ටුත් නැහනේ.
2: ඔව්.
1: ඈ එතකොට ළමයවයි ළමයව පුංචි කාලේ දාගෙන යන්න පුළුවන් කවුරු මොකුත් කියන්නේ
2: නැහැ.
1: ළමයා ටික ටික ලොකු වෙනකොට.
2: ඊට පස්සේ අමාරුයි.
1: ළමයි දෙන්නෙක් ඉන්නවනම් කොහමදවත්
2: නැහැ.
1: කොහමදවත් බෑ. ඉතින් එතකොට ඔයාලට ඕන වෙනවා ජීවිතේ ඊළඟ
2: ස්ටෙප් එකට යන්න.
1: ස්ටෙප් එකට යන්න.
2: ත්‍රිවිල් එකක් ගන්න.
1: එතකොට ඔයාලට හිතෙනවා ත්‍රිවිල් එකක් ගත්තා නම් ගෙදර ගමන් බිමන් ටිකක් කරගෙන අමතර වෙලාවක් හම්බෙන වෙලාවට හයර් එකක් එහෙමත් දුවාගෙන එහෙම නැත්නම් පොඩි බිස්නස් ලයින් එකක් අල්ලගෙන පොඩ්ඩක් ගොඩ එන්න ට්‍රයි කරන්න පුළුවන් නේද කියලා.
2: ඒවා
1: ලේසි පාසු වැඩ නෙවෙයි ඈ. මේවා අපි මේ විනාඩියකට දෙකට කියලා දැම්මට මිනිස්සු ජීවිත කාලයක් එකතු කරන බලාපොරොත්තු මේවා. එහෙම එකකට පණ දෙනවා කියන්නේ කවුරු හරි පැත්තක ඉඳන්. අනික එයාම හිතලා අපි අහන්න නැතුව.
2: ඔව් බලන්නකෝ.
1: මං කියන්නේ කාටවත් මේ ප්‍රශ්නේ තිබුණාද කියන්නේ කවුරු හරි කාටහරි හිතලා තිබුණාද මේ ලීසින් එක පැයෙන් දෙන්නේ නැහැ නේ මුන් කියලා. එහෙම ඩිමාන්ඩ් එකක් නැහැ.
2: කියන්නේ මිනිස්සුත් ලීසින් ගන්න ගියාම කමන්නේ නැහැ. ඉතින් ওই රස්තිය ආදුවේ කොහොම හරි වාහනේ හම්බෙනවනේ.
1: රස්තිය ආදුව මිනිස්සු විඳිනවා.
2: ඕහ්.
1: ඒ මොකද එයාගේ බලාපොරොත්තු ලොකු හින්දා.
2: එයා
1: කවදාවත් ගිහලා රණ්ඩු කරන්නේ නැහැ. මට පැයෙන් දෙනවා කොමේ. පැයෙන් දෙන්න පුළුවන් වැඩක් නෙවෙයි. කවුරුත් කිව්වනේ. මේ කවුරුත් එහෙම කියන්න කලින් AFC එක කස්ටමර් ගැන හිතනවා.
2: ඕහ්.
1: එයාම හිතලා අපිට බැයිද කස්ටමර්ට පැයෙන් මේක දීලා යවන්න.
2: අපි ඒ වැඩේ පටන් ගමු.
1: අපි try කරමු. අපි ඉන්ඩස්ට්‍රි එකට ගේමු රෙවොලූෂන් එකක්.
2: වව්
1: පිකර්ල පෙන්නමු කියලා පෑයෙන් දෙනවා ලීසින් එක. තව ගොඩක් විස්තර කියන්න ඕනේ. පෑයක්ම කියන්න ඕනේ නෑ. ඒ මිනිස්සු මේ වැඩේම පෑයෙන් කරනවා. අපිට මේ විනාඩිය දෙකෙන් මේ කියා ගන්නවද? පුදුම වැඩක්
2: නෑ. 13:20 එකට කෝල් එකක් ගන්න. ඔයා බයික් එකක් ගන්නවා නම් ත්‍රිවිල් එකක් ගන්නවා නම් පෑයෙන් ලීසින් අනුමත කරගන්න යන්න ළඟම තියෙන Alliance Finance ශාඛාවට.

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718492492 0718213727. ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: අවසන් ක්ලාසස් වෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
1: Lifestyle එකට ගැලපෙන Smart Drive එක පෙරඩුවා එක්සියා ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
7: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
8: මිලියන 2,000,000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7780-7000ට WhatsApp කරන්න.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්, සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි, මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න, අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පෝස් නැති වුණාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙරු, අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-227,000 කෝල්යක් ගහන්න, ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙන්න.
10: 98.2 98.4

0: ังඑහෙනම් යන්නේ දෙචාලි සිකුරාද දවසේ කොහෙන්ද යන්න කලින් තව විස්තර ටිකක් තියෙනවා කියලා අපි කතා කරගෙන හිටියේ. තාක්ෂණය අපි දිනු කරනවා, අපි පාවිච්චි කරන දේවල් පාවිච්චි කරන විදිය වෙනස් කර කර ඉස්සරහට යනවා. පස්සේ මගදී අපිට හිතනවා නෑ අපි හොඳම සොලියුෂන් එක පහු කරන් ඇවිල්ලා අපි ඕනාට වැඩිය දුර මේක ඇවිල්ලා කියලා අපි ආපහු හැරලා යනවා. දැන් ලෝකෙ ගොඩක් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මාකට් එකට දැන් මේක වෙලා තියෙනවා. දැන් කස්ටමර්ගේ පැත්තෙන් තියෙනවා රිපෙයා කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපිට දෙන්න කියලා. ඒක සීල් ටයිප් ඒවා පාවිච්චි කරලා විසිකරන ඒවා එපා. අපිට ඒ වෙනුවට නැවත නැවත රිපෙයා කර කර පාවිච්චි කරන්න පුළුවන් බඩු දෙන්න. ඒක කස්ටමර්ගේ පැත්තෙන් විතරක් නෙවෙයි, ලෝකේ වේස්ට් මැනේජ්මන්ට් විශේෂ ඊ-වේස්ට් ඉලෙක්ට්‍රොනික වේස්ට් මැනේජ්මන්ට් කියන්නේ විශාල ප්‍රශ්නයක්. අපි සීල් ටයිප් ටෝස්ටර්ස් ෆෑන් වගේ පුංචි අයිටම් ගොඩාක් හදලා තිනවා, පාවිච්චි කරනවා, විසිකරනවා. ඒවා ඉතින් ගොඩ ගැහෙනවා. ඒවා දිරාපත් වෙන්නේ නැහැ. මොකද අපි හදන්නේ ඒවා හුඟක් කාල පාවිච්චි කරන්න පුළුවන්.
1: හැබැයි මකල මං අහලා තියෙනවා ඉස්සර ඔය අපේ අම්මලා කිරි අම්මලා හැම කියනවා ඒ කාලේ පාවිච්චි කරපුවා නම් ඉතින් අපි හින සෑහෙන කාලයක් පාවිච්චි කරා, දැන් තමයි යන්නේ මේ ගන්නවා මේ කැඩෙනවා.
0: ඔව් ඒවා දැන් හදන්නේ ඩිස්පෝසබල් නේ. ගත්තා පාවිච්චි කළා අවුරුදු 2 දෙකක් කැඩුණා විසිකලා. හැබැයි ඒ ඊ-වේස්ට් මැනේජ්මන්ට් ගැන හිතන්නේ නැතුව තමයි අපි හුඟක් දුර ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒ හින්දා ආපහු කැඩි හදහද පාවිච්චි කරන්න පුළුවන් බඩු පැත්තට අපි යොමු වෙනවා. අපි කඩදාසි වලින් රෙදි වලින් බෑග් හදාගෙන හිටියා. ඊට පස්සේ අපි ෆැක්ටරිස් වල තොග ගණන් ප්ලාස්ටික් බෑග් හදන්න පටන් ගත්තා. කඩදාසි බෑග් රෙදි බෑග් භාවිතයෙන් අයින් කරන්න පටන් ගත්තා. සිලිසිලි බෑග් පාවිච්චි කරලා විසිකරන ඒවා ගොඩ ගැහෙන්න පටන් ගත්තා. දැන් ආපහු ලෝකෙ හිතනවා නෑ අපි reusable bags රෙදි වලින් හදපු බෑග්, එහෙම නැත්නම් dispose කළාට කමක් නැති dispose කළාම ඉක්මනට දිරාපත් වෙන කඩදාසි බෑග් දිහා ආපහු බලන්න ඕනේ. ආපහු ඒකෙත් ප්‍රශ්න එන්න පුළුවන්. කඩදාසි බෑග් හදන්න ගියාම ගස් කපන්න වෙයි වැඩිපුර. ඒ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? ඒවට අපිට නැවත උත්තර හොයන්න වෙයි. හැබැයි අපි ආපහු පරණ දාලා ආපු solution එක පැත්තට යනවා. දැන් අපි කැසට්, CD, DVD, MP3 පහු කරගෙන ස්ට්‍රීමින් වලට ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් සින්දු, එහෙම නැත්තම් අපි අහන්න කැමති දේවල්, බලන්න කැමති දේවල් තියෙන්නේ මොකද්ද? අපි දන්නේ නැති cloud එකක් ඇතුලේ. එතනින් ඇදලා අරගෙන අපි බලනවා. හැබැයි අපිට තියෙනවා තාම අපි බලන්න ආස ටික අපි ළඟ collection එකක් හැටියට තියාගන්න තියෙන පොඩි nostalgic ආසාව. ඒ හින්දා දැන් අපි කවුරුත් හිතන්නේ නැති විදිහට ලෝකෙ collectorsලා සෑහෙන්න තැටි, vinyl තැටි වලට ආපහු යන්න පටන් අරන් තියෙනවා. තැටි play කරන්න පුළුවන් machine අලුතෙන් හදන්න සමහර ඉදිරිපෙළ ඉලෙක්ට්‍රොනික සමාගම් පටන් අරන් තියෙනවා. ආයි අපි පොඩ්ඩක් හැරිලා පරණ nostalgic solution එකට යන්න පටන් අරන් තියෙනවා. ලෝකේ අපේ රටවල නම් තාම cashless ගනුදෙනු වලට පුරුදු වෙමින් ඉන්නවා. කොහොමද කාඩ් එකෙන් ගෙවන්නේ? කොහොමද QR එක ස්කෑන් කරලා ගෙවන්නේ? කොහොමද ෆෝන් එකෙන් ගෙවන්නේ? කොහොමද online transaction වලට මිනිස්සුන්ව පුරුදු කරගන්නේ කියලා. හැබැයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ තාක්ෂණයේ ඉස්සරහින් ගමන් කරන රටවල් දැන් ආපහු හිතන්න පටන් අරන් තියෙනවා. ඔන්ලයින් සේෆ්ටි, ඔන්ලයින් සෙකියුරිටි වගේ කාරණාත් එක්ක කෑෂ් කියන එක තියෙන්න ඕනේ. කෑෂ් වලින් ගනුදෙනු කිරීම අවශ්‍ය කාරණයක්. අපිට පවර් ෂෝටේජ් වෙන්න පුළුවන්. අපිට අපි හිතන්නේ නැති අභියෝග වලට සමහර විට අපිට මේ කෑෂ්ලස් ගනුදෙනු හින්දා මූණ දෙන්න වෙන්න පුළුවන්. හිතන්න එකපාරටම ලොකු පවර් ෂෝටේජ් එකක් ආව ලෝකේ එක කලාපයකට.
1: ඉන්ටර්නෙට් නැති වෙනවා.
0: ඉන්ටර්නෙට් නැති වුණා හොක් ගාලා. දැන් කොහොමද අපි පොලොස් කරියට
1: ගෙවන්නේ?
0: බැරුව යනවා. එහෙනම් කෑෂ් කියන්නේත් අපි භාවිතේ තියාගන්න ඕන එකක් කියලා ඔය කෑෂ්ලස් කීක හිටියට දැන් පොඩ්ඩක් එච්චරම ලස් වෙන්න ඕනේ නෑ නේද කියලා.
1: මේ තියෙන ගාන හොඳයි වගේ.
0: සමහර පුංචි කරදර තිබුණට ඒවා තියෙන්න ඕනේ කියලා ලෝකේ
1: කියන
0: සමහර වෙලාවට හිතනවා. ඉතින් අපිට සමහර දේවල් පේන්නේ නැහැ. මොකද අපි මේ තාක්ෂණික දියුණුවේ ගමනේ සෑහෙන පිටිපස්සෙන් අපිට යන්නේ. අපි යන්නේ එතන අපිට හිතන අය අපි ඊළඟකට යන්න ඕනේ කියලා. අපි ඊළඟකට යන්න try කරනකොට සමහර ඊළඟකට ගියාය ආපහු හැරිලා
1: එන ගමන්. බලන්නනේ චූටි චූටි කරදර කියව මට දැන් ඕව මතක් වුණා. දැන් මොනවා වුණත් ඔය චූටි චූටි කරදරයක් මට හැබැයි ඔයා ඉන්න ඕනේ මෙතන.
0: චාලි බයි කොලරේ බඩ උස්සා.
1: චූටි කරදරේ අපි යමු. ආයෙන්නේ සඳුදා හවස පහට.
0: මං මක්කලෝ.
1: මම සැන්ඩි.
2: රන්ඩන්. Y'all know what this is, man. The Roger Bone Killer. We're taking hip-hop to the big screen. Yeah.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩොලරේ 342ක් දක්වා ඉහළට. විපක්ෂයේ නාණ්ඩුවට විසඳුමක්. බැංකු කොල්ලේ සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට. අමරිකා ඉරාණ යුද්ධෙන් මිලියනයකට පීඩාක්. රුමේෂ් මීලා ගිලක්කේ හෙළි කරයි.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත.
1: ශ්‍රී ලංකාව සඳහා අමරිකා විසින් 12.5% අමතර තීරුබදු පැනවීමක් සඳහා කර ඇති යෝජනා විවත් කර ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කරන බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි. බලහත්කාරී ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයේ බැලැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරමින් මෙම බදු පැනවීමට අමරිකාව යෝජනා කළා. ඉන් අමරිකා වෙළඳ කටයුතු වලට අසාධාරණ බලපෑ මෙල්ලවන බවද පෙන්වා දෙමින් වාර්තාවක් ඉදිරිපත් කළා. යෝජිත බදු සඳහා ලබන ජුලි 6 දක්වා අමරිකාව ලිඛිත අදහස් කැඳවීමට නියමිතයි. ලබන ජුලි 7 ඒ පිළිබඳ විභාග කිරීම සිදුවන බවයි අමරිකාව සඳහන් කළේ. අදාළ කරුණ ඉදිරිපත් කළ පසු එම යෝජනාව ඉවත් කර ගැනීමට හැකිවනු ඇති බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
2: වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මේ සඳහාපත් කරලා තියෙනවා. ඒ කමිටුවේට අදාළ කැබිනට් අනුමැතිය ලබා දීලා අපි සාකච්ඡා වෙමින් තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි මේ රිපෝට් වාර්තා වෙන්නේ. ලබන සඳුදා සහ අඟහරුවාදාත් ඉදිරියටත් මේ සාකච්ඡා පවත්වමින් තියෙනවා. ඉතින් අපිට තියෙන තොරතුරු මත අපේ නීති රීති පද්ධතියත් ඒ ක්‍රියාමාර්ග ඇතුළෙත් ඉතාම දැඩි විශ්වාසයක් තියෙනවා. අපි නිසි ක්‍රමවේදී අනුගමනය කරනවා. අපේ සැපවීම ජාලයට කිසිදු ආකාරයකට මේ ෆෝස් ලේබර් බලහත්කාර ශ්‍රමය එන්න දෙන්නේ නැහැ. එන්න නැති විදිහට කටයුතු කරනවා. ඒ තොරතුරු අපි ඇමරිකානු එක්සත් ජනපදයේ අදාළ පරීක්ෂණ කරන කණ්ඩායමට ලබා දීමෙන් මේ ඉවත් කරගන්න පුළුවන් කියලා.
1: අමෙරිකා ඩොලරේ විකුණුම් වටිනාකම රුපියල් 342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැනුම් වටිනාකම ඉහළ ගොස් ඇත්තේ රුපියල් 332.27ක් දක්වායි. ඩොලරයක ක්‍රමිකව යථාතාත්වයට පත්වුනේ ඇති බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.
2: එකවර මෙවැනි කම්පනයක් ඇති වෙනකොට හා වෙළඳපොලේ අර අපි සමපේක්ෂණ චේතනාවක් බියක් හදපුවාම ඉල්ලුම සැපවීම එකවරම සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නේ නැහැ. පුංචි ඉහළ පහළයන් තියෙන්න පුළුවන්. ඩොලරයට රුපියල් 350 ඉක්මෝල ගිය අනුපාතයේ ක්‍රමිකව 330 වගේ ආවා. ඒ ක්‍රියාමාර්ගත් එක්ක ආයෙත් පහුගිය දවස් 2 ඇතුළතද ඊයේ නැවතත් පුංචි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය ක්‍රමිකව සමතේකට පත් වෙනවා. මේ සඳහා කිසිදු ආකාරයකට කලබල ඇති කරගන්න එපා. මෙය වෙළඳපොලේ ඇතිවෙච්ච සුවිශේෂී තත්ත්වයක් නිසා කිසිදු ආකාරයක ආර්ථිකයේ බිඳවැටීමක්වත් බාහිරාංශයේ ගැටලුවක්වත් ආනයනයේ සීමා කිරීම හෝ ගැටලුකාරී තත්වයක්වත් නෙමෙයි. අපිට ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ ආර්ථික කටයුතු සිද්ධ වෙමින් තියෙනවා.
1: මේ අතර රජයේ විවිධ කොන්දේසි පැනවුවද වාහන ආනයනයේ සැලකේතු අඩුවීමක් සිදු නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචේවා සඳහන් කළේ වාහන ආනයනය සඳහා කොන්දේසි පැනවීම හේතුවෙන් රේගු ආදායමටද බලපෑමක් එල්ල වී නොමැති බවයි. ඩොලරේ අගේ හෙළයාම පාලනය කිරීම සඳහා පසුගියදා වාහන ආනයනය බදුමත 50%ක අධිභාරයක් පනවනු ලැබුවා. පසුගිය මාසවලට සාපේක්ෂව මැයි මාසයේදී රේගු ආදායම 9%කින් පමණ පහළ ගොස් ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
3: මැයි මාසයේ අපිට යම් අභියෝගාත්මක තත්ත්වයක් මැයි මාසයේ ආරම්භයේදී තිබුණා. එතන බිලියන 187ක් තමයි අපිට 87.8ක් තමයි අපිට දීලා තිබුණු ඉලක්කය. හැබැයි අපිට පුළුවන් වුණා මැයි මාසයේ අවසන් වෙනකොට බිලියන 217.9ක් එක්රැස් කරන්න. එතකොට මේ ජූනි මාසයට ජූනි මාසේ 3 වෙනකොට ජූනි මාසයට දීලා තිබුණු සමස්ත ඉලක්කය බිලියන 184.9යි. ඒකෙන් අපි 37.2ක් මේ වෙනකොට එකතු කරලා තියෙනවා.
1: රට තුළ මූලවිනයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
4: මූල්‍ය විනය අඩු කිරීම වැඩ පිළිලක් නෙමෙයි. මේ මූල්‍ය විනය සහ ඒකබද්ධ වැඩ කිරීම තමයි අත්‍යවශ්‍ය වන්නේ. ඒ නිසා මම තේරීම් කාරක සභාව මන්ත්‍රීරු 40 දෙනෙක් එක්ක එකතු කරලා අපි මේක දීලා තියෙනවා. පුළුවන්තර ඉක්මනට පාර්ලිමේන්තුවේ අද වෙලා තියෙන මේ බැරෑරුම් තත්ත්වය අනුව මේක නැවත කොහොමද ශක්තිමත් ආර්ථිකයක් හදන්නේ, ඒකට කොහොමද අඩිතාලමක් ලබා දෙන්නේ කියන එක මේ අවස්ථාවේ ඇති කිරීම තමයි ඒ තේරීම් කාරක සභාව ලබා දුන්නේ. මතක තියාගන්න අපි අප්‍රේල් මාසයේ 12 වෙනිදා 2022 ඉදිරිපත් කරපු ඩෙට් ස්ටෑන්ඩ් සෙල්ලක නැත්නම් රට බංකෘත් වීමේ ප්‍රවණතාවය ඒක පුද්ගලිකව හරි ඒක පාර්ශව අටුතු වෙලා ඒකේ ප්‍රතිවිපාක අදට පේන්න තියෙනවා. හැබැයි මේකේ ස්වාධීනත්වය ඇතුණා කියලා එයාට ස්වාධීනත්වයක් ඇතුණා. නමුත් රටට මේක ඊට වඩා ආර්ථික හානියක් ඇතුළත තියෙනවා කියන එක තමයි අපට පේන්න තියෙන්නේ.
1: මහ බැංකුවේ ඩොලර් මිලියන 808ක හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
5: අපේ රටේ ගෙවීම් ශේෂය කියන්නේ බැලන්ස් ඔෆ් පේමන්ට් ශ්‍රී ලංකාවේ ගෙවීම් ශේෂය පිළිබඳව ඒ තිබුණ වාර්තාවේ එරර්ස් ඇන් ඔමිෂන්ස් නැත්තම් සියලු ගණදෙගුන් පිළිබඳව එළපී නොමැති තත්වයක් තුළ වෙනස සමාන කිරීමට භාවිතා කරන ශේෂගත අයිතමයන් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වාර්තාවේ මම බොහොම පැහැදිලිව මෙතන පෙන්නන්නම් ඩොලර් මිලියන 808ක හිඟයක් පිළිබඳව මෙතන බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා.
1: ආණ්ඩුවේ පැවැත්ම සුබවාදී නොවන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පැවසුවේ.
6: අවුරුදු 20ක් පස්සේ බලමු. මේ ඉස්සරහට එන සෙප්තැම්බර් මාසේ තියෙනවානේ. ඒ සෙප්තැම්බර් මාසේ වෙනකම් මේක හරියට කරගන්න කියන්නකෝ. ඊට පස්සේ අපි කතා කරමුකෝ අවුරුදු 20 ගැන. බැල් බයිලානේ මේ කියන්නේ. බයිලා කියන එකේ සීමාවක් තියෙන්නේ බෑ. දැන් එහෙම කියන්නේ මේයි. එහෙමම කියන්නේ මේ ප්‍රශ්නයක් තියෙන ඉඳානේ. එහෙම කියන්නේ මේ ජනාධිපතිතුමා දන්නවා දැන් මේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය වැටිලා තියෙන්නේ.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා.
7: ඊළඟට මට ආරංචි වෙච්ච විදිහට රෙමිටන්සස් පවා කට්ටිය අල්ලගෙන ඉන්නවා ඒ වන්නතුව රුපියල තවදුරටත් වැටේ කියලා. එක්ස්පෝර්ටර්ස්ලත් තමන්ගේ එක්ස්පෝර්ට් රෙවෙනිව එක ගේන්න නැතුව ඉන්නවා. ඒ මොකද කට්ටියට කියලා යගේ කලමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබිච්ච විශ්වාසය මගේ දැන් වෙනකොට සෑහෙන දුරට දියාරු වෙලා.
8: ඒ කියන්නේ අර ගිය සතිය වගේ ටිකක් උඩට යයිනේ.
7: දැන් මේ යන විදිහට ටිකක් බරපතලයි වැඩේ.
1: බටකොට වැඩිහිටි නිවාසයේ පසුගිය තුන්වන දා ඇතියු ගින්නෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ හොරණ දිස්ත්‍රික් මහරෝහලේදී ගිනි ගැනීමෙන් මියගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගියා. හොරණ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අයකු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ තවත් 5 දෙනෙකු තවදුරටත් හොරණ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණ හොරණ දිස්ත්‍රික් මහරෝහලේදී මේ වන විට සිදු කරමින් පවතින බවයි ඒ සිටින සියත වාර්තාකරු චන්දන පෙරේරා සඳහන් කළේ.
9: මේ මොහොතේ මම රැඳී සිටින්නේ හොරණ දිස්ත්‍රික් මහරෝහල ඉදිරිපිට. මේ අවස්ථාවේදී දිස්ත්‍රික් රෝහලේ ඊයේ දිනයේ ගිනි ගැනීමට ලක් වී මියගිය පුජ්‍යලයන් පිරුරු පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කරමින් පවතිනවා. රෝහල්ගත කරපු 8 දෙනාගෙන් 3 දෙනෙකු මරණයට පත් වී තිබෙනවා. ඉතින් මේ 3 දෙනාගේ මරණ පරීක්ෂණය සඳහා කොරණ මහේස්ත්‍රාත්තුමා පැමිණ ස්ථානීය ඔවුන්ගේ සිරුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට තමයි නියමිතව තිබෙන්නේ. ඒ වගේමයි මේ තියෙන තත්වයන් යටතේ පැමිණි ඥාතීන් සිරුරු හඳුනාගත් මරණ පරීක්ෂණ පමණක් සිදු කිරීමට තමයි තීරණය වී තිබෙන්නේ. ඒ අනුව ඥාතීන් පුජ්‍යලයෙකුගේ ඥාතීන් පමණයි මේ ස්ථානයේ මේ වන විට රැඳී සිටින්නේ.
1: නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරකෝ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව රජය පවසනවා. සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැණීමේ අමාත්‍ය උපාලි පණ්ඩිලගේ සඳහන් කළේ වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය නියමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මේ වන විට සකස් කර අවසන් බවයි.
10: ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මේ වෙනකොට මේ අතරම දැන්ට තියෙන පනතට සංශෝධනයක් කැබිනට් මණ්ඩලය අනුමත කරලා ගිය අවුරුද්දේ අවසාන භාගයේ මේ වෙනකොට අපි ඒක ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් යවලා තියෙනවා අවශ්‍ය නීති ක්‍රියාසන ලබා ගැනීම සඳහා. අපිට අමතරව යම් රඟපලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අපි රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ රෙගුලාසි අපි අවසන් ඩ්‍රාෆ්ට් එකත් හදලා මහජනතාවට අපි විවෘත කරලා තියෙනවා අදහස් ලබා දෙන්න.
1: හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 3 වනදා මුදල් පැහැර ගැනීම සිදුවේ එම බැංකුව ඉදිරිපිටදී. බැංකුවේ සේවකයෙකු විසින් මුදල් අසුරන ලද පාර්සලයක රැගෙන බැංකුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මුදල් පැහැරගෙන ගොස් ඇත්තේ පාගමනින් පැමිණි පුද්ගලයෙකු විසින්. ඔහු මුදල් සහිත පාර්සලය රැගෙන පාගමනින් පලා ගොස් තිබුණා. එම මුදල් පාර්සලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ බැංකුව තුල යම් ලේඛනයක අත්සන් යොදමින් සිට තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් උපයාගත් බව පැවසෙන රුපියල් ලක්ෂ 300ක දේපළ ක්‍රියා විරහිත කර තිබෙනවා. විමර්ශන ක්‍රියාත්මක කර තිබුණේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකාරිය සිය ස්වාමි පුරුෂයා සමග එක්ව දේපළ උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුවයි. රුපියල් ලක්ෂ 300ක් වටිනා තොටලඟ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් තුන්මහල් දිවසක් දින 7ක කාලය සඳහා ක්‍රියා විරහිත කළා. ඒ කොළඹ මහාධිකරණයේ නියෝගයකට අනුවයි. දෙදහස් විසිහය ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපති අනුකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා. ඒ අරලිය ගහ මන්දිරයේදී දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසුම යන තේමාව යටතේ උත්සවය පැවැත්වුණා. ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල අලියා වැටුණු බැව මුලාගල කෝන් කැටියව සහ කල්ලච්චි යන වනාන්තර පහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කළා. පරිසර අමාත්‍ය වෛද්‍ය දාමික පටබැඳි සඳහන් කළේ හීලා අලියතුන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කරන බවයි.
11: හීලා අලියතුන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කර ගැනීම ප්‍රමාද වෙලා තිබුණා අපේ රට තුල. එසා පසුගිය කැබිනට් මණ්ඩලයේදී අපි තීරණයක් ගත්තා. ඒ පසුගිය අමාත්‍ය මණ්ඩල විසින් අරගෙන තිබිච්ච ඒ වැරදි සහගත අමාත්‍ය මණ්ඩල තීරණ කිහිපයක් ක්‍රියාත්මක නොකර සිටීම. ඒ තීරණයෙන් පස්සේ දැන් අපට අවස්ථාව ලැබිලා තියෙනවා අපේ රටේ හීලා අලියතුන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා ගන්න. එසා අපි බලාපොරොත්තු වෙනවා නොබෝ දිනකින් ඒ වෙනුවෙන් සෑම පාර්ශ්වයක්ම හීලා අලියතුන් සම්බන්ධ වෙන කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ නිර්දේශ අනුව හීලා අලියතුන් කළමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න.
1: එල්නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් එහි බලපෑම මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට දැඩි ලෙස බලපාන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජූලි අගෝස්තු මාසයේදී නිරත දිග මෝසම් වර්ෂාව අඩුවනු ඇති බවයි වැඩබලන කාලගුණාධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ.
12: මේ එල්නිනෝ තත්ත්වයත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය වගේම ලෝකයේ තියෙන ලීඩින් සෙන්ටර්ස් මේ වෙනකොට පුරෝකථනය කරනවා. ඒක දෙසැම්බර් ජනවාරි වගේ වෙනකොට ඒක පීක් එක එන්නේ කාලේ. ඒක කාලේදී මේක ස්ට්‍රෝංග් එල්නිනෝ තත්ත්වයක් බවට පත්වීමට සාමාන්‍ය හැකියාවක් තියෙනවා කියලා ඒක මේ වන විට 137ක වගේ සම්භාවිතාවකින් තමයි කියන්නේ. ඒ කියන්නේ ගොඩක් අපි දැනට ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ ඒ විදිහටම. නමුත් ඒක නොවෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ එල්නිනෝ තත්ත්වයක් ආවොත් වෙන්න පුළුවන් දේ තමයි මේ නිරත දිග මෝසමේදී අපේ ලංකාව ගත්තා ලෝකයේ එක එක තැන්වලට මේක එක එක විදිහට බලපාන්නේ. අපි ගත්තොත් ලංකාව ගැන හිතුවොත් එහෙම ලංකාවේ මේ එල්නිනෝ තත්ත්වයක් ආවොත් නිරත දිග මෝසමේදී වැස්ස අඩු වෙනවා. ඒක තමයි ප්‍රබලම දේ. නමුත් අපි දන්නවා දැන් නිරත දිග මෝසම පටන් ගත්තේ ගිය මාසේ. ඒතර මේ වන විට මැයි මාසේ අපිට ගොඩක් වැස්ස ලැබුණා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ගත්තාම ජූලි අගෝස්තු කියන්නේ අපිට වැස්ස ටිකක් අඩුයි ඔය නිරත දිග මෝසමේදී. මේ එල්නිනෝ තත්ත්වයක් එක්ක ගොඩක් අඩු වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජූලි අගෝස්තු වැස්ස ගොඩක් අඩු වේවි කියලා.
1: තදසුලන් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ හෙට පසුරු 3:30 දක්වා වළංගු වන පරිදි. ධීවර සහ නාවික ප්‍රජා මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අමෙරිකානු ඉරාන යුද්ධයේ හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් ආහාර අර්බුදයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එම සංවිධානයේ පැවසුවේ යුද්ධයේ බලපෑම හේතුවෙන් ආහාර බිල සැලකිය යුතු ලෙස ඉහළ යාම මීට ප්‍රධාන හේතුව බවයි. තෙල් බිල ඉහළ යාම ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල කරන බවයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පැවසුවේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඇස්තමෑන්තු ගත කර ඇත්තේ ජුනි මාස අවසානයේ වන විට තෙල් බැරලයක් ඩොලර් 100ක් ලෙස පැවතුනහොත් බිලියන 45ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවයි. මේ අතර ඊශ්‍රායලය ලෙබනනයේ සමග සටන් විරාමයක් ඇතිකර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය විනාශ කිරීම ඉදිරියට සිදු කරන බවයි ඊශ්‍රායලය පැවසුවේ.
0: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: ප්‍රයිම් මරිනා සේල් සූට් කොළඹ වරාය නගරයේදී විවෘත කර තිබෙනවා. ඒ ප්‍රයිම් සහ මෙල්වා සමාගම් එක්වයි. ව්‍යාපෘති අති සුපෝකපෝකී නිවාස 550කින් සමන්විතයි. මේ ලෝක මට්ටමේ දෙවන්ත නිවාස ව්‍යාපෘතියක් බවයි ප්‍රයිම් ගෲප්හි සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ සඳහන් කළේ.
13: ප්‍රයිම් මරීනා කියන්නේ මෙල්වා ගෲප් සහ ප්‍රයිම් ගෲප් ටුගෙදර් අපි එකතු වෙලා කරන දෙවන්තම ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය තියෙන්නේ පෝට් සිටි එකේ. පෝට් සිටි එකේ තියෙන්නේ මරීනා ෆ්‍රන්ට් එක ඉස්සරහා සේඳ හැම කෙනෙකුටම view එකක්, වතුර feeling එකක්, ඒ වගේ දෙයක් හම්බ වෙන විශේෂ ඉතාමත්ම අලංකාර විදියට නිර්මාණය කරපු ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතිය. ඒකින්දම දෙවන්ත ප්‍රතිචාරයක් අපේ පාරිභෝගික මහත්වරුන්ගේ තියෙනවා. දැන්ටමත් යුනිට්ස් අපේ 336කටත් 37ක් විතර විකුණලා තියෙනවා. ඩිවලොප් කරලා තියෙන්නේ සිංගප්පූරුවේ PNT කියන ආකිටෙක්චර් සමාගම.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් highlights.
1: හෙල්ල විසිකිරීමේ සවුවෙන් ඉදිරියේදී තවත් දක්ෂතා දැක්වීම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රෝමේ පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවීමෙන් පසුව සියත ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන රෝමේ සියත ප්‍රවෘත්ති වාර්තාකරු අජිත් ෆොන්සේකා.
14: රුමේෂ් මොනවද කියන්න තියෙන්නේ? අද ඔබ ශ්‍රී ලාංකික සියලු දෙනාටම ඓතිහාසික දවසක් හැටින් නම් කරන්න ඇහැඬ වෙහසක් දරලා අද ප්‍රථම ස්ථානය ලබා ගත්තා. මොනවද කියන්න තියෙන්නේ?
15: අතරම ගොඩක් සතුටුයි. මොකද මේ මාගේ දෙවෙනි ඩයමන්ඩ් ලීග් තරගාවලිය. පළවෙනි ඩයමන්ඩ් ලීග් තරගාවලිය මම සෙකන්ඩ් ප්ලේස් එක ලබා ගන්නවා. දෙවෙනි එක තමයි මේක. මේක ඇත්තටම ශ්‍රී ලංකා වාර්තාව හතරවෙනි වතාවට තමයි මගෙන් අලුත් වෙන්නේ. ඒෂියන් රෙකෝඩ් එකට සෙන්ටිමීටර් 30ක් විතර තමයි මදිවෙන්නේ. නමුත් මම ඒක අනිවාර්යෙන් කරනවා. ඊළඟ බලාපොරොත්තුවක් තියෙනවා තව මීට වඩා ලොකු ත්‍රෝ එකකට යන්න. ඉතින් ගොඩක් සතුටුයි ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ඩයමන්ඩ් ලීග් මීට රෙකෝඩ් එකක් එක්ක ශ්‍රී ලංකා වාර්තාව දලුත් කරන්න ලැබිච්ච එක ගැන.
1: රුමේෂ් තරංගගේ පුහුණුකරුද එහිදී අදහස් පළ කළා.
14: පුහුණුකරුවට මොනවද කියන්න තියෙන්නේ? අද ගොඩක් සතුටු දවසක් ඔබට.
16: අනිවාර්යයෙන්ම ඇත්තම ශ්‍රී ලාංකික හැටියට මට පුදුම සතුටක් තියෙන්නේ. මොකද ලංකාවේ ඉතිහාසයේ මම කියන්නේ පළවෙනි වතාවට ඩයමන්ඩ් ලීග් තරගාවලියක රෙකෝඩ් එකක් එක්ක ඒකේ ප්‍රථම ස්ථානය ලබා ගන්න ලැබීම ගැන මම කියන්නේ ඒක හිස්ටරි කරපු ඒ රුමේෂ් ඒක කරා. මට ඇත්තටම අදෝතේම සන්තෝසයි. මම පොඩි කාලේ ඉඳලා හදපු මගේ රුමේෂ් ඒක කළා. අද ලෝකේ නම්බර් 1 ජවලින් ත්‍රෝ.
1: යලි සිරස්තල ඩොලරේ 342ක් දක්වා ඉහළට. විපක්ෂයේ නාඩුවට විසඳුමක්. බැංකු කොල්ලේ සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට. ඇමරිකා ඉරාන යුද්ධයෙන් මිලියනයකට පීඩා. රුමේෂ් මීළඟ ඉලක්කේ හෙළි කරයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Sound. ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන ටැලන්ටඩ් සිංගර් කෙනෙක් තමයි දිනේෂ් තරංග.
1: අද එයාගේ බර්ත්ඩේ එක. හැපි බර්ත්ඩේ දිනේෂ්.
2: ආනේ තැන්කියු සෝ මච්. හදවතින් ස්තුතිවන්ත වෙනවා. සියත FM මාලිගාවට.
0: ඔයාට ලැබිලා තියෙන හොඳම බර්ත්ඩේ gift එක මොකක්ද?
2: මගේ බර්ත්ඩේ එකට මට ලැබිලා තියෙන හොඳම විශේෂ හොඳම gift එක තමයි ඉතින් මගේ පවුල. මොකද පවුලක් විදියට හැමදාම එකට ඉස්සරහට යන්න තියෙන ආශිර්වාදය තමයි ඉතින් මගේ ජීවිතේ මට ලැබිච්ච එකම gift එක ඉතින්.
1: ජීවිතේ ඉගෙන ගත්ත හොඳම පාඩම
2: විශ්වාසය තියෙන්න ඕනේ සහ අපි කිසිම දෙයකට කලබල වෙන්න හොඳ නැහැ. ඉවසීමෙන් කටයුතු වැඩ කරන්න ඕනේ. ආදරය බෙදන්න ඕනේ.
0: දිනේෂ් තරංග සිංගර් කෙනෙක්ුන් නැත්තම් කවුරු වෙයිද?
2: ඇත්තටම කියනවා නම් මටත් හිතාගන්න බැරි ප්‍රශ්න. මොකද හේතුව පොඩි කාලේ ඉඳලම තිබ්බ පිස්සු තමයි සංගීත ශිෂ්‍යයෙක් ඕන කියන එක. මේ මටත් ලොකු ගැටලුවක්. මම කලාකරුවෙක් වෙන්නද වෙන මොකක් හරි දෙයක් වුණොත් මට මොනවා සිද්ධ වෙයිද කියන එක මම තාම හිතන ප්‍රශ්නයක්.
0: Talk of the town. ඔච්චර ප්‍රසිද්ධ වුණත් වැරද්දක් කළොත් හංගන්නත් බෑ හැංගෙන්නත් බෑ.
1: බන්දර් ට්‍රූ ස්ටෝරි එකකින් ඉන්ස්පයර් වෙලා බිල්ඩ් කරපු සුපර් මූවි එක ළඟදිම රිලීස් වෙනවා.
0: ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ අමුතු විදිහේ ස්ටෝරිස් වල ෆේමස් අනුරාග් කාශ්‍යප්.
1: කාලයක් ෆේමස් රොක් ස්ටාර් කෙනෙක් වෙලා හිටපු කෙනෙක් වටේ තමයි මේ ස්ටෝරි එක බිල්ඩ් වෙන්නේ. ඒ මේන් රෝල් එක කරන්නේ බොබී ඩියෝල්.
0: එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කරන චෝදනා එක්ක මේ රොක් ස්ටාර්ගේ මුළු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා.
1: ඉතින් ලෑස්ති වෙන්න. තමන්ගේ අතේ තිබුණු ප්‍රසිද්ධිය, බලය, මුදල් ටික රැකගන්න අන්තිම මොහොත වෙනකන් සටන් කරන මේ රොක් ස්ටාර්ගේ මූවි එක බලන්න.
0: Talk of the Town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබගේ අක්මාවේ තෙල් තැම්පත් වෙලා තියෙනවා නම් මේ කරුණ හොඳින් දැනගන්න.
0: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උඩකමගේ සමග.
2: අක්මාවේ තෙල් තැම්පත් වීම එහෙම නැත්නම් ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය අද සමාජයේ බහුලව දකින්න තියෙන රෝගී තත්ත්වයක් වෙලා තියෙනවා. මේ රෝගයේ මුල් අවස්ථාවේදී ඔබට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඔබ දැනටමත් අධික තරබාරු බවකින් යුක්ත නම්, ඒ වගේම ඔබට දැනටමත් අධිරුධිර පීඩනය, දෙවැනි ආකාරයේ දියවැඩියාව, ඒ වගේම ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය දැනටමත් වැඩි අගයක තිබෙනවා නම්, සමහර විට ඔබට දැනටමත් ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය තියෙන්න පුළුවන්. මේ රෝගය මුලින්ම හඳුනාගෙන මගහරවා ගත්තේ නැතිනම් ඔබගේ අක්මව කර්මන්නේ වීම දක්වා සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මම ඉහත කියපු කිසිම රෝගයක් නැතුව වුණත් අක්මවේ තෙල් තැම්පත් වෙලා තියෙනවා නම්, ඉතා ඉක්මනින් මේ තත්ත්වය මගහරවා ගත්තේ නැතිනම් ඔබට අනිවාර්යයෙන්ම අනාගතයේදී දියවැඩියාව, අධිරුධිර පීඩනය හෝ රුධිරයේ අධි කොලෙස්ටරෝල් ප්‍රමාණය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමට වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා ඔබට දැනටමත් මෙම තත්ත්වය තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත්. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමුවෙමු.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුවා එක්සිය ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
3: මතකද AST හා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: මොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: 98.2 98.4 දිව

0: සියතා මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: දැන් වෙලාව 7:00 විනාඩියකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

ජීවිතය ගැන හරි සුන්දර තැනක්. සතුටින් විනෝදෙන් තමන්ගේ අරමුණු වෙනුවෙන් ජීවිතය ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඉතින් අද සිකුරාදා පුරුදු විදිහට ලස්සන පැය දෙකක් 7 ඉඳලා 9 වෙනකන් අද මම ඉන්නවා ඔබත් එක්ක. 0711982947 WhatsApp message එකක් එහෙම එවන්න ලස්සන සින්දුවක් ඔන්න ඔයාට මාත් එක්ක බෙදා ගන්න පුළුවන්. හැමදාමත් එකම විදිහට ඔයාට ආදරය කරන මම නිශාන්.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
7: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි. මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්නේ පැයි.
8: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
9: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
6: අහන්න හවස දෙකට සතිය දවස්වල.
10: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
11: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
12: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
13: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
14: ඩාඩි මාන්සින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: 98.2 98.4 සියත

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසෙත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් within දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තැගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: කැරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සිට බ්‍රහස්පතින්දා දක්වා රැදහයට සිත අන්න
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
5: නෑනේ. අරේ වා
7: සින්දු සියත
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ සලු පිළිසිල්ලාරේ චත්තාරේ
7: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් සියත දිවයින පුරා.

වෙලාව වෙනස් වෙලාද කියල මෙසේජ්ජක් කියවලා තියෙනවා. පොඩි දවසකට පොඩ්ඩක් වෙලාව වෙනස් වුණා. වෙන්දට රෑ 8ට ඔබ මුණ ගැහෙන්නවට අද 7ට ඇවිත් තියෙන්නේ ඇයි කියලා බලලා තියෙන්නේ කවුද මේ? මේ නෙතු බණ්ඩාරගම ඉඳලා තමයි මෙසේජ් කියවලා තියෙන්නේ. මටත් ලස්සන සින්දුවක් ඕනේ. ඒ වගේම මෙන්න මේ කට්ටිය එකතු කරගන්නවා. ජයන්ත, එතකොට තේමිය, කල්හාර, විහඟි. අපි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. 0711982947ට ඔයරත් පුළුවන් WhatsApp message එකක් එවන්න. රෑ 9ට කලින්

0: ප්‍රියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
5: ඔබ ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the city university the place to be
6: lassana gana wediyama wada wenna
7: onne
6: ne dan me sandi inne
7: ethen makala mage moona mukut wenas karanna onne
6: wenas karanna onne moona ma ayin karanda
8: la makalo saha lavata

0: දැන් වෙලාව රෑ 8:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

8.4 මේ කොමුවට සියතා FM ජීවිතේ හැම වෙලාවෙම ලස්සන කරන්නේ අපිට හම්බ වෙච්ච ලස්සන මිනිස්සු. ඒගොල්ලෝ අපේ ජීවිතේට දීපු ලස්සන මතක තමයි දවස ගානේ මතක් කර කර

රසවින්න පුළුවන්. ජීවිතය හරි ලස්සනයි නේද? ජීවිතය හරි රහයි නේද? ආදරණීයයි නේද කියලා අපිට සිහිපත් කරන්නේ. ලස්සන මතකයක් වගේම තමයි ලස්සන සින්දුවකුත් කෙනෙක්ට තෑග්ගක් විදිහට දෙන්න පුළුවන්. සර්ප්‍රයිස් කරන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ අපේ දෙවෙනි පැය. ඒ වගේම අවසන් පැය. මං ඉන්න 0711 98 2 98 4ට WhatsApp message එකක් එවන්න ඔයත්.

0: ඒවා අපිට වැඩක් නෑ. මගේ නායකයෙකු නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ තරදි.
1: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි තමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන් ගැනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාරණ අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
9: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: Divine Apura.

ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝකපිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be. 98.2 98.4 Siyata.

නිශාන්නයි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. එහෙම මෙසේජ් එකක් කියලා තින්න අපේ සඳුන් මල්ලි. සඳුන් මල්ලි ඉන්නේ කොහෙද? මොරටුව අලුත් පාරේ තියෙනවා නාලන්දා හෝටලේ. අන්න එතන තමයි අපේ සඳුන් මල්ලි ඉන්නේ. හැමදාම සද්දෙට අපි වහන අපේ යාළුවෙක්. ලොකු බෆල් දෙකක් දාලා තියෙනවා නාලන්දා හෝටලේ ඉස්සරහා. ඉතින් සද්දෙට සියත අහනවා. "තැන්ක් යූ නාලන්දා හෝටලේ ඉන්න කට්ටිය ඔක්කොම අපි හුඟක් ආදරෙන් එකතු කරගන්නවා." එතකොට නුවන්, ගයාන්, අසංක මේ අලු තුන් දෙනාම මේ වෙලාවේ අපිව අහගෙන හයිවේ එකේ යනවා කියලා මෙසේජ් එකක් එවලා තියෙනවා. රයිට්. ඔන්න ඔය හැමෝටම තමයි මෙන්න මේ

0: ආලුවේ සතුට ගැන කියපුවා දැන් කියනවා ඒ ආදරේ හැටිලු.
1: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
0: දෙන්නම එකම දවස එකට මොන ගැහෙනවා.
1: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
0: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
2: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020 සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
3: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ
5: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ මූණම අයින් කරන්න
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
2: සියත දිවයින පුරා

එමනම් ඉතින් පැය දෙකක් තිස්සේ ලස්සන සින්දු ගොඩක් අහලා අපිටත් යන්න කාලේ හරි. හෙට හවස් තුනට මතක් කරලා ලෝකෙ වටේ යහන්න. ලෝකේ තියෙන අරුම පුදුම දේවල් ගැන, ඒ වගේම වැදගත් ප්‍රවෘත්ති ගැන අපි කතා කරන වෙලාව. ගිහින් එන්න. සුබ රාත්‍රියක් ඔබට. මම නිශාන්.

0: දැන් වෙලාව රැ 9:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
4: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
7: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: සියත දෙවයින්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: රුපියල් මිලියන 30 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි. සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: හැරඩුවා ඇක්සිය ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමං අහන්නේ නැහැ.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න අන්න
5: 98.2 98.4
6: පන්නේවගේ කමුකකේ
7: ප්‍රේක් නෑවගේ
8: පතිමුරේ ස්පයිඩර් මචං
9: අද විතරයි සිකුරාදා
5: සියත දෙවයින පුරා

0: සියත පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිබීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ආලුවේ සතුට ගැන කියපුවා දැන් කියනවා ඒ ආදරේ හැටිලෝ
4: ආලුවේ සතුට
5: කාලෙකට කලින් එයා ලැබැදියකකින් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා
3: දෙන්නම එකම දවසේ එකට මොන ගැහෙනවා
5: සෙන්කඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
3: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා
6: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020
7: ලස්සන ගැන වැඩිම වද වෙන්න
3: ඕනේ නෑ
7: දැන් මේ සැන්ඩි ඉන්නේ.
3: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
7: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න
8: දෙන්න.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත පොකට් මනි. 98.2 98.4 සියත.

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකුකේ
2: ඕ ෆ්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන් ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: අනුවටයි දශමත එකැන් අනුවටයි දශමහතරෙන් සියත රිවයිනපුරා
1: දෙම්බලාවරාත්‍රිය 11යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තායිලන්ත යන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.
1: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
1: මට පාවයාව.
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා, කලින් කියන්න එපැයි.
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: පාන් නැවගේ කොමු කොකේ ප්‍රේක් නැවගේ පතිමු රේ
6: සුන්ස්්‍රයින මචන්
5: අද විතරයි සිකුරාදා
4: සියත දෙවයින පුරා.

0: පාලුවේ සතුට ගැන කියපුයා දැන් කියනවා ඒ ආදරේ හැටිලෝ.
1: කාලෙකට කලින් එයා ලැබැදියකගෙන් ඇහුවේ දැනෙන අතුරුමා ඉන්නද නුඹ ගාවින් කියලා.
0: දෙන්නම එකම දවස එකට මොන ගැහෙනවා.
1: සෙංකඩගල නුවර වැස්ස වැටුණත් නැතත් මේ සෙනසුරාදා උදේ 10ට පෙරවදනක් නැති කතා කියන්න මනුරංගත්
0: ආදරේ හැටි ගැන කියන්න සේනාගත් සියතට එනවා.
2: සේනාංග සහ මනුරංග සමගින් හෙට උදේ 10ට සියත 2020.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවලා කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ
2: එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා
2: සින්දු සියත
4: ගියත් සැපයි දවලේ.
1: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
2: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ
2: Dilaka Vardhan Textiles Siyata Divine Abura

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: සිඩිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පවමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණයක්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

சதகம் சேர்த்த බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩෑ ගැන්වේ.

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

ලොකු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

සියගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී